89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: උදෑසනක වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

සුබූ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම ඔන්නඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ල තියෙන්නේ සුප්‍රීම් රඩියෝ පොඩ්ඩංගිය දෑසන අරගෙන වාට පුළුවන් උදේ හත වෙනකං එක දිගට මාවාගෙනන්න එනඟ ඉතින් පරක්වෙන් නැතුව මේ විදිර අපි පටන්ගන්නේ සුප්‍රීම් රඩියෝ පොඩ්ඩංගිය දැසනා.

0: හැමෝම එකම දේ කරනවනම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: තෑගි පැඩි
1: වෙලා. අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: රේඩියෝ
1: දැන් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන්න්නේ ඔගලන්ගේ දක්ෂතා අපිට එවන්න. අන්න ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක් තමයි මේ.
2: විසිකාර
3: පොඩ්ඩෝ. මගේ නම චනුලිය කීසා. මගේ පාසල නිස්ටඩ් බාලිකා විදුහල. මම ඉගෙන ගන්න එකදී පන්තියේ. හඳ හාමී ඉන්න අගේ. පුංචිර බානක් වාගේ. ආවෝතින් අතට මගේ. නලවන්නම් බපා වගේ.
1: හරිම ලස්සනයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. අම්මලා තාත්තලා අපිව අහගෙන ඉන්නවා නම් ඔයාගේ චූටි පොඩිත්තත් හරිම දක්ෂයි නං. සින්දු කියන්න, කතන්දර කියන්න, කවි කියන්න දක්ෂයි නං. 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. හරිම සරලයි. ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිණයට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: 89.3 Supreme Radio. පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩයකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: Supreme Lifestyle. සතියේ දවස් 5ම උදේ 10ට. 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.
6: සුපිරිම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපෙන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදියට පටන් ගන්නෙ සුපිරිම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
7: C for cat and C for cup. K k k.
5: Puddange language parcel.
8: Lipigonu.
9: Shiro document.
8: Selasma.
9: Kikaku project.
8: Avasan dinaya.
9: Shimekiri last date.
8: ව්‍යාපාරික සංචාර
9: සුච්චෝ බිස්නස් ට්‍රිප්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
6: අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: 89.1 89.3 Supreme Radio.
9: එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. අදට ගියාට හරියටම හෙටත් උදේ 6 වෙද්දි මං එනවා මගේ චූටි පොඩි තංග බලන්න. හෙටත් ඔයගලන්ට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන යන්නේ. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් අම්මලා තාත්තලා කියන දේවල් අහලා ඉස්කෝලේ වැඩ හොඳට කරගෙන ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබ දෑස්සනක්, සුබ දවසක්. වෙලා උදේ 7යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: දවස සුපයි සිහි නැතිනයි සුප දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උදේ 7යි විනාඩි 9යි දැන් වෙලාව. සුබදසනක් හැමෝටම සුබදසනක් චාමරයිබෝන්.
1: අයිබෝන් සුබදසනක්.
0: සුබදසනක් අද මේ මාසේ 12 වෙනිදා අඟහරුවාදා. කාලෙකින් අපිටත් අපිත් එක්කම අපිවත් අදගෙන තියන්න උත්සාහ කරනවා. අපි අර කාලෙත් එක දුවන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ තින් නේද?
1: කාලෙකේ සේසත් කාලගුණේ නම් යම ආකාරයකට කයහපත් වෙලා තියෙන්නේ නේද?
0: කාලගුණේ මං හිතන්නේ මේ පාර ලොකුම බලපෑම එල්ල වෙන්නේ මේ අපේ කතරගම පැත්තටයි ටිකක් දකුණු පැත්තට වෙන්න වගේ නේද?
1: ඔව් ඉතින් ඒ පැත්ත කොහොමවත් ඉතින් තියෙනවනේ නේද?
0: මේ දවස් ටිකේ මං හිතන්නේ දැන් කලින් දිට්වසලුණාට වෙන නිසා මේ කිසිම හානියක් සිදු වුණේ නැහැ ඒ පැතිවලට. හැබැයි දැන් ඔන්න ආපහු පාරක්
1: නේද? සාමාන්‍ය අපේ කාලගුණය අනුවහෙට කොහොමවත් බලපෑමක් කියලා වෙනවනේ නිපු. කොහොමවත් ජලාශයම සියල්ලක් වගේ දැන් වාන් දවමින් තමයි තියෙන්නේ. තාමත් විශේෂයෙන්ම සමහර පැතිවල අනතුරු නැගවීම නිවේදන නිකුත් කරලා තියෙනවා.
0: නෑ අනතුරු නැගවීම නිවේදන නිකුත් කරලා තියෙනවා. මොකද දිට්වා සුලිකුණාටවත් එක්ක මේ බුරුල් වෙච්ච පස් තියෙනවා. මේ පස් ටික ආපහු කඩන් වැටීමේ අවධානමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය අවධානම් ඔක්කොම මැද්ද තමයි අපි මේ සතිය පටන් ගන්න තියෙන්නේ.
1: අනිවාර්යයෙන්
0: මේ සතිය අපි හොඳ අවධානෙන් ඉන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම අවධානම අපේ ඇඟේ තමයි තියෙන්නේ.
1: සමහර දේවල් නැති අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉතින් පුළුවන් වෙලාවට ඉතින් නේද ආරක්ෂා වෙන්න පුළුවන් තැන්වල ඉතින් අපි ආරක්ෂා වෙලා වැරදි කෙනන් ඉතින් කරගෙන යමු. මොනවා කරන්නද ඉතින් නේද?
0: අනික මේ දවස් ටිකේ පාර යද්දි පරිස්සමින් විශේෂයෙන්ම පාර තෙතයි ලිස්සනවා. ඒ නිසා ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරගෙන යන්න. මොකද ඔබේ ජීවිතයේ ඔබට වගේම ඔබේ පවුල හැමෝටමත් ගොඩාක් වටිනවා. සමහර කාලවලට ජාමර දැන් අපි කොච්චර කතා කිව්වත් අපේ ජීවිතේ තව කෙනෙක්ට වටින්නේ නැහැ නේ ජාමර. අපේ ජීවිතේ වටින්නේ අපේ ගෙදර අයට මිසක් වෙන කාටවත් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයා පරිස්සමින් යන්න. මොකද ඔයාගේ ජීවිතේ ඔයාට වගේම ගෙදර අයට ගොඩාක් වටිනවා. සමහරක් විට ඔයාට කිසිම වැඩ ගන්න නැතුව ඇති ඔයාගේ ජීවිතේ. ඔයා මේ වෙලාවේ ප්‍රශ්නෙක උනත් ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ගෙදර අයට ඔයා කියන්නේ ලෝකයක්. අම්මට තාත්තට ඔයා කියන්නේ ලෝකයක්. ඉතින් ඒ නිසා මේ ඒ අයට හිතරි දෙන්න දේවල් කරන්නේ නැතුව පරිස්සමට පාර යන්න, අනිත් අය ගැනත් අවධානෙන් යන්න. ඒ යන ගමන් ඔයාගේ පරිස්සම තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.
1: පරිස්සමට එනම් පාර යන්නකෝ කට්ටිය නේද? අපිවත් අහගෙන යන්නේ ඉතින් පාර යනකොට අනිවාර්යම ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් දැක්කොත් අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න. මොකද කෝටි ගානක දිනුම අවස්ථාවට ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සූදානමින් ඉන්නවා කියලා මතක තියාගන්න.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි ලෑස්ති ලස්සනම සින්දුවක් අහන්න. සින්දු අහන අතරේ තව දෙයක් මතක් කරන්න ඕනි චාමර. අද අපි විශේෂ කතාවක් ගැන කියනවා. ඒ කතාව මොකක්ද කියන එක පොඩි උදාහරණයක් තව පොඩි වෙලාවක අපි දෙන්න.
1: දැන් ඔය ප්‍රශ්න අහන්නේ නේද? ඉතින් ප්‍රශ්න අහලා.
0: නෑ ප්‍රශ්න අහලා ඉවර නෑ. ඒක අද
1: ප්‍රශ්නයක් අහවන එක වෙනදා හැමදාම
0: දැන් අද කතා කරන එකේ ප්‍රශ්න අහුවොත් එimhe හොයාගන්න අමාරුයි සමහරක් විට. හැබැයි අහන්න බැරි කමකුත් නෑ. පුළුවන්.
1: හරි. ප්‍රශ්න හදාගන්න එහෙනම්.
0: නෑ කමන්නේ මං අහන්නයි. ලෝකේ ඉන්නවා විශේෂ පුද්ගලයෙක් චාමර. මේ විශේෂ පුද්ගලයාට ලෝකෙම හම්බුනේ එකෙක් අපවාද විතරයි. දැන් ඔහු මුළු රටක්ම දන්න කෙනෙක්. විශේෂයෙන්ම ඔහුගේ මේ මුහුණේ සිද්ධ වෙච්ච විකෘතියක් නිසා තමයි ඔහුව දන්නේ. ඔහු කවුද පුළුවන් නම් කියන්න. මේ වගේ කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි කිහිප දෙනෙක් හිටියට හැමෝටම අභිප්‍රේරණයක් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැමෝගෙම හිත සුවපත් වෙන විදිහට කතා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ කවුද? මෑතක ඉඳන් මේ ඔහු වෙන්න ඔහු අනිත් අයට ආදරය කරන්න ඉගැන්නුවා. ඒ කියන්නේ තමන්ට ආදරය කරන්න විදිහ තමයි ඔහු ඉගැන්වේ. ඔහු කවුද? පුළුවන් නම් හොයන්න.
1: පුළුවන් නම් හොයලා තියාගන්නු වෙනනම් අපි කියන්න විස්තරේ නේද?
0: මිස්ටරේ කියනවා. එහෙනම් දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න.
1: එහෙනම් ඉතින් ජය වේවා. සුබ දවසක් මං ශාමර.
0: මම නිපුනිකා. උදව්වක් කරන්න ඔහු බ්‍රිතාන්‍ය ජාතකයෙක්.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: හැමෝම එකම දේ කරනවනම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි
2: වැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුක මොකද්ද?
6: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නෑනේ.
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
8: Tempo Town
7: with Ashi.
9: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
6: මල්ලී, කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
10: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ.
6: අයියා, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
9: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
11: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
12: 89.1 89.3
13: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:24 දැන් වෙලාව. අදිතින් කාලගුණය ගැන විතරක් නෙමෙයි තව ඉස්සරට හිකුත් කියන්න තියෙනවා අනේ චාමර.
2: අනිවාර්යෙන්. අපි බලමු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මොකද කියලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපයේ දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් තියෙනවා. බලපෑම ඉතින් හේතු වෙන්න වැසි තත්ත්වයක් අපේක්ෂා කරනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: බස්නාහිර සබරගමුව දකුණ වයඹ වගේ මුතුරු පළාත්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දෙවෙන වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති වෙනවලු. සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා යනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි අමාරුම කාරණාව නේද? නිශ්චිත දිශාවක් කියන්න අමාරුයිලු සුළඟ. කැළඹිලි සහගත ස්වභාවයක් තියෙන. ගාලසිර මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් වගේ වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ගාලසිර මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලත් විටින් විට රළු ස්වභාවයක් පවතින පුළුවන් කියලා කාලගුණ අනාවැකියේ සඳහන් වෙලා තියෙනවා. සමස්තයක් විතරින් ගත්තාම දිවයිනට මිතින් වැස්සී තත්ත්වයක් තමයි අපේක්ෂා කරනවා කියලා
1: තියෙන්නේ.
2: දැන් ඊයේ සවස් වෙනකොට, ඊයේ රාත්‍රියේ වෙනකොට අපිට වාර්තා වුණා දැදුරෝයේ වගේම රාජාංගනේ ඒ වගේම අංගම ජලාශවල වාන්දුරටු විවෘත වීම තවදුරටත් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් තවත් ජලාශවල කොහොමද දන්නේ නැහැ, තුරුතුරු බලමු. පහත් නිම්නවල ජනතාවට නම් එහෙම අවදානමක් තියෙනවා කියලා අපිට වාර්තා වුණේ නැහැ නිපු. බලමු ඉතින් අද වාර්තා වෙන යාවත් කාලින තොරතුරුත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ කියලා නේද?
1: මම හිතන්නේ තාම ගම් වතුර තත්වයකට සමහර ප්‍රදේශ වලට ඇවිත් නැහැ. ඒ වුණාට අර පවතින වැසි තත්වයත් එක්ක අපිට කියන්න බෑනේ තත්වේ මොන වගේ වේද කියලා. මොකද අපි එකපාරක් හොඳටම වැඩ ගාපු જાතියන් ඉතින්. ඒ නිසා මේකෝකටත් තමන්ගේ අවධානම අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න, පෙර සූදානම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පෙර සූදානම තියෙන්න ඕන නම් අපිට ගන්න ඕන දේවල් ටික මතකයිනේ. ඒ දේවල් ටික පරිස්සමට ළඟ තියාගන්න. අපිට හදිස්සියක් වුණොත් ආරක්ෂිත තැනකට යන්න.
2: පෙර සුදානම් බෝට්ටු අතව තියාගන්න ඕනේ.
1: ඔව්, එයාට තත්තරේ එහෙම තමයි.
2: බෝට්ටු රෙඩි කරලා තියාගන්න.
1: ඔව්, දැන් චාම්පර පහුගිය දවස් ටිකේ ගොඩක් අය මේ කියන්නේ දිට්ටසොලිකු නාටු නිසා හානි වෙච්ච කට්ටිය ආපහු ගිහිල්ලා හැඳුනුපත් හදාගන්නේ, ඔව්, පෙන් සහතික හදාගන්නේ, ඔව්, දොරවන්ට අවශ්‍ය කරන දේවල් හදාගන්න ටික කරානේ.
2: ඔව්.
1: ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ටිකක් පොඩ්ඩක් ඉක්මනට ගන්න පුළුවන් තැනකින් තියාගන්න. පරිසං ඇති තැනකින්. ඒක තමයි හොඳම දේ. අපි කියන්නේ මේ හැම දෙයක් ඇති වෙයි කියලා. ඒ වුණාට පෙර සූදානම කෙනෙක් අපේ ජීවිතේ වැදගත් දෙයක්.
2: ඔව්, දැන් මේ වගේ අනුපීඩන කලාප සාමාන්‍ය මේවා නිර්මාණය වෙන දේවල්.
1: ඔව්, මේවා හැමදාම වෙන දේ.
2: ඔව්, සහ ඉතින් කාලෙන් කාලට මේ වගේ බලපෑම් වෙනවා. මේවා මේ ලොකු දේවල්
1: නෙවෙයි.
2: හැබැයි ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ අපිට දිට්වා සමග මධ්‍ය කඳුකරයේ අසම් ප්‍රදේශවල බොහෝ විට සෝදාපාලට ලක් වෙලා පස්වල අර පාංචු ස්තරයේ ඛාදනය වෙලා තියෙන නිසා ඔයා කිව්වා වගේ යම් ආකාරයක ලිස්සන ස්වභාවයක්, එහෙම නැත්නම් වතුර ටිකක් ඇතුළට ගියාට පස්සේ නැවත පස් තට්ටුව ගැලවී යන්න පුළුවන් අවදානමක් තියෙනවනේ. ඒක අපි සරලව දන්න දෙයක් නෙදින් නේද? අපිට මේ භූවිද්‍යාත්මක දැනුම නැතත් ඒක නිසා ඒ වගේ තැන්වල ඉන්න හැටික් පරිස්සම් වෙන්න, ජලපහරවල දිගේ මඩ වතුර වගේ එනවනම් ටිකක් වැඩියෙන් සැලකිල්ලෙන් ටිකක් හැමදේම බලන්න යන්න නැතුව නේද? අර කලින් වගේ
1: අපි මේ ඔයාව බය කරනවා නෙමෙයි, හැබැයි වෙන්න පුළුවන් දේ ගැන පොඩි මේ අවබෝධයක් දෙනවා විතරයි. අපිට අතර ශාමරිකෝ වගේ ලොකු අවබෝධයක් නැහැ. හැබැයි අපි තියෙන විස්තර කියවලා මොග කිව්ව යුතු ආයතන වලින් දීපු විස්තරات එක තමයි අපි මේ දේ ඔබට කියන්නේ. ඒ නිසා මේ පරිස්සම ගැන, අපි ඔබේ පරිස්සම ගැන වැඩිපුර හිතනවා. ඒ නිසා තමයි මේ කියන්නේ. එච්චරයි. මේ දැන් ඒ පැත්තෙන් එහෙම වෙද්දී ජාතික ලොතරැයි මණ්ඩලය ඇත්තේ ඉතින් ආයි දෙනවන එක දිගටම වැස්ස වගේ නෙමෙයි ජාතක ලොතරැයි මණ්ඩලය දෙන්නේ. අපේ ජීවිතේ දිනන්න ඕන කරන දේවල් ටික වැස්සක් දෙන්නේ එහෙම තමයි. වැස්සක් දෙන්නේ අපේ පරිසර සමතුලිතතාවය රැක ගන්න ඕන වෙලාවට මේ අවශ්‍ය කරන දේවල්. සමහර වෙලාවට සමහර වෙලාවට අසමතුලිතතාවය ඇති කරනවා. හැබැයි ඉතින් ජාතක ලොතරැයි මණ්ඩලය අපේ ජීවිතේ තව තවත් ඉස්සරහට අරන් යන්න පුළුවන් විදිහ හොඳ දේවල් අරන් යනවා. ඒ සුබ දවසක් ලොතරැයියත් එක්ක අලුත් වෙලා පහසු වෙලා තැගි වැඩි වෙලා තියෙන දැන් සුබ දවසක් ලොතරැයි. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයි.
2: දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයි ගන්න. දවස සුබ කරගන්න ඉතින් හොඳ අවස්ථාවක් තමයි වට උදාකර දීලා තියෙන්නේ. ඔය අවුව වැස්ස කුණාටු මොනවා තිබ්බත් ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අවස්ථාවක් නැති වෙන්නේ
1: නැහැ. රුපියල් 40යි නේ වියදම් වෙන්නේ. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා.
2: ඒකත් වියදමක් නෙමෙයි ආයෝජනයක් නේද? අකරන්න රටේ සෞඛ්‍ය වෙනුවෙන් අධ්‍යාපනයේ වගේම අපේ රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න. ඒවට ඉතින් අපි ආයෝජනය කරලා තියෙන්නේ. සර් රාජ්‍ය සේවකෙන් බලා ගන්න ඕනේ හොඳ ඒව දේවල්.
1: ඔව් ඈ. අනික මේ රුපියල් 40ක් දීලා චාමර කවුදනේ කෝටි ගණන් තෑගි දෙන්නේ?
2: ඒකනේ.
1: ජාතික ලොතරැයි මණ්ඩලය විතරයි මේ හැමදේම කරන්නේ. ඒකන මතකද කමං එහෙනම් අපි ලෑස්තියි සින්දුවකට යන්න. මම දැක චාමර මේ ඊයේ දවසේ සමහර අර පරණ වීඩියෝස් තියෙන, ඒ කියන්නේ දිට්ට කාලේ ආපු පරණ වීඩියෝස් තියෙන. ආන් ඒවත් මිනිස්සු හානේ මේ ඇත්තද මේ දැන් තත්ත්වද කියලා දානවා. ඉතින් ඒ නිසා මේ පොඩ්ඩක් ඔය FB කියන දේවල් බලද්දී දිනේ පොඩ්ඩක් බලන්න. ඊට අමතරව පහුගිය දේවල් පරණ දේවල් ආපහු මේ ඒගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන ෂෙයා කරද්දී පොඩ්ඩක් ඒ ගැන පරිස්සම් වෙන්න.
2: ඔය සමාජ මාධ්‍යයේ ඉන්න යාචකයන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ නේද?
1: ඇත්තටම පරිස්සම් වෙන්න. මොකද ඔයාගේ හිතේ අනිසි කලබලයක් ඇති කරන්නේ මේ මිනිස්සු හරියට දඟලනවා. මොකද ඉතින් රීච් එකේ පයින් ඔක්කොටම වඩා වැඩි.
2: ඒකනේ.
1: දෙගෙන වහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: ප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි පැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා
10: 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දෙහතයි විනාඩේ 37යි දැන් බලාව අපි අඳ ලෑස්ති වෙන්නේ පත්තරේ විස්තරේ කොහොමද කියලා බලන්න.
2: අදත් අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. වතුර බිල නගී කියලා ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා තියෙනවා. තීන්දුව ජුනි 30 වෙනිදා කියලාත් කියලා තියෙනවා.
1: වැඩි වෙනවා.
2: මෙච්චර වහිද්දි නේද?
1: කොහොමවත් ඔය නගී කියන එක ප්‍රශ්නාර්ථ දාපු ගමන් නගිනවා
2: නේද? ඔය ප්‍රශ්නාර්ථ නෑ හරියක් දාන්න ඕන.
1: ප්‍රශ්නාර්ථ. නිකන් ප්‍රශ්නාර්ථ දාන්න
2: එපා. අපරාධනිය පත්‍රේ print කරන්න ගියපු තින්තරිගේ.
1: අපරාධි. ඇත්තටම. මොකද ඉතින් කොහොමවත් නගිනවනේ ඔයාලට 30 වෙනිදා දාන්න වෙන්නේ කොහොමද ඉතින්
2: නැගිනවද? මිල වැඩි වෙනවා. ඔව් මිල වැඩි වෙනවා. ඔව්. පේරාදෙණියේ ලිංගික හිංසන වලක් වනු සනාතන සභාවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග කියලාත් ඔන්න වාර්තා කරලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල සිදුවන ලිංගික හිංසන වැළැක්වීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියම කළා කියලා තමයි වාර්තා කරන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණය මෙසේ නියෝග කළේ ලිංගික හිංසනයට ලක් වූ බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් කියලා අද ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා නිපු.
1: ඒක නම් මං හිතන්නේ මේ 100%ක් හොඳ දෙයක් චාමර.
2: 100%ක් හොඳ දෙයක්. ඉතින් ඕක මොකක් හරි වෙලා මේ නතර වෙන්න ඕනි දැන් නේද?
1: අනිවාර්යයෙන්ම.
2: සාරසවි සිසුන්ගේ පවය ප්‍රශ්නය ගැන කතා කරලා විශේෂම පේරාදෙණියේ ওই ප්‍රශ්න මීට කලිනුත් අපි කතා කළා. ලොකු ප්‍රශ්නයක් බවට ඒපත් වුණා. ඊට පස්සේ 50ක් සම්මත වෙලාව තාමත් ඉතින් මේ දේවල් දැන් සිද්ධ වෙනවා කියලා කියන්නේ ඉතින් නේද? මේවා ඉතින් අපි අනිවාර්යයෙන්ම අධ්‍යාපන ආයතනවලනේ සරසවි වගේ තැනක මේ වගේ දේවල් වෙනවා කියන්නේ ඒක තාමත් කනගාටුදායකයි. අලුත් විදුලි බිලක් බිලෙන් කර්මාන්ත රැසක් හාන්සි. අලුත් විදුලි බිලෙන් කර්මාන්ත රැසක් හාන්සි කර්මාන්ත කරුවෝ කීති කියලා වාර්තා කරනවා. ඇඟලුම් ඇනවුම් අවධානමේ සන්නිවේදන මධ්‍යස්ථාන ගාස්තු නන්වයි. ෆොටෝකොපියක් රුපියල් 2කින් වැඩි වෙලාලු. මාසික විදුලි පරිභෝජන එකක 180ට වැඩි පාරිභෝගිකයන් සඳහා 118කින් විදුලිය බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් ඇතුළු පාර්ශව රසක්සේ විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ.
1: කොහොමත් චාමර දැන් ඒගොල්ලොන් කිව්වේ නම් මහජනතාවගේ අදහස් ගන්නවා කියලානේ.
2: ඔව්.
1: මහජනතාවගේ අදහස් ගන්න දවසකුත් දාලා BMI සීජේ එකක් තියලා ඊට පස්සේ අදහසුත් අරගෙන අන්තිමේදී කරේ ඒගොල්ලන්ට ඕන දෙයක්ම තමයි.
2: අදහස් ගන්නවා මොකද මහජන උපයෝගිතා කොමිෂන් පනතේ තියෙනවා අදහස් ගන්න ඕනි කියලා. ඒ නිසා පනතට අනුව අදහස් ගන්නවා. වැඩි වැඩේ කියන්නේ ඉතින් පනත අනුව වැඩේ කරන එක හොඳයි.
1: ඔව්.
2: හැබැයි ඉතින් හැම වෙලාවකම
1: ක්‍රියාපටිපාටිය හරි ක්‍රියාපටිපාටියට යනවා. ක්‍රියාපටිපාටියට ගිහිල්ලා ආමේකුළුන් හා කිව්වා කියලා ඒක වැඩි කරනවා. ආගියපු මිනිස්සු කවුද කියන්නේ දැන් කොහෙවත් නැහැ. ආගියපු මිනිස්සු ඇත්තෙත් නැහැ. ඇත්තටම දැන් චාමර ඇඟලුම් කර්මාන්තේට පළවෙනි පාරවදීනේ කොරෝනා වලින් ඉන්නේ.
2: ඔව්.
1: කොරෝනා වලින් හොතරම පාර වැදුණා. ඊට පස්සේ ඇඟලුම් කර්මාන්තේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා.
2: හැබැයි
1: ඊට පස්සේ ආපහු හිමින් සීරුවේ වැඩේ කොට දාගෙන එtti දිට්ට සුරිකුණාට ආවා. දිට්වාපු නිසා සමහර කර්මාන්ත ගොඩාක් පැතිවල තියෙන කර්මාන්ත දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් ඔය යටවෙච්ච පැති දිගේ තියෙනවානේ. ඒ පැතිවල ගොඩාක් මේ කර්මාන්ත වලට හානි සිද්ධ වුණා. විශේෂම ඇඟලුම් කර්මාන්තේ ප්‍රධාන ඇඟලුම් මේ ශ්‍රේෂ්ඨවරින්න කට්ටියට තමයි වැඩිපුරම හානි සිද්ධ වුණේ චාම්බර. දැන් ඒගොල්ලන්ට නම් ඒ හානිය පොඩ්ඩක් හරි මේ පියව ගන්න පුළුවන් කියලා කියමුකෝ රක්ෂණ සමගම් වලට දාලානේ ඇත්තේ. එතකොට ඒ දැන් ඒගොල්ලන් ගම් වතුර යටතේ තියෙන මොකක් හරි ස්වභාවික ආපදා වලට දාලා තියෙනවා නම් මම හිතන්නේ ඌන්ට වන්දිය හම්බ වෙනවා.
2: ඒක
1: හරි. දැන් එතකොට ඊටත් එහා පොඩි තැන්වල හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට ගිහිල්ලා රක්ෂණයක් ලොකුටම දාන්න නැතුව ඇතිනේ.
2: කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නේද?
1: එතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ආපහු ඒක හිම වෙලා ඕන දැන් ටික දවසක් ආවා කරන් බිල වැඩි කරා. දැන් ආපහු පාරක් කරන් බිල වැඩි කරනවා. ඒ අතරේ කියනවා සැප්තැම්බර් වෙනකන් විදුලි බිලට හරි අත තියන්නේ නැහැ. ඇමති කියනවා. සැප්තැම්බර් වෙනකන් අත තියන්නේ නැහැ. දැන් මේ වැඩි කරපු එක විතරම තමයි. ඒ කියන්නේ සැප්තැම්බර් වලින් පස්සේ ආපහු වැඩි වෙයි. එහෙමද?
2: එහෙම වෙන්නේ නැති ඉතින් සැප්තැම්බර් වෙනකන් අත තියන්නේ නැහැ කියලා කියන්නේ නේද? සාම යෝජනාවට ඉරානය පයින් ගැසුවාට ට්‍රම්ප් යකා නගි ට්‍රම්ප්ට යකා නගි කියලා තුන වර්තා කරලා තිනවා පියදෝසේ කියන කතා කළා. දෙනියායේ උණ ජල මූලාශ්‍රවල විෂ බීජයක් කියලා තියෙනවා. දිනියේ පසල් කීපයක් වසා දැමුණා. ඒ සම්බන්ධයෙන් තමයි මේ කියලා තියෙන්නේ. දිස්ත්‍රික්ක පහකට නාය යමේ අනතුරු ඇඟවීම් පවුල් 37ක් පීඩාවට නිවාස 10කට හානි බණ්ඩාර්ග බණ්ඩාර වෙල යට වෙලා කියලා ඡායාරූපයක් කුපුටා දක්වමින් තියෙනවා. අයියෝ බණ්ඩාර වෙල නේද?
1: ඊට
2: පස්සේ අපි නිපු අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කිහිපයක් වෙත.
1: තිරිවෙන පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ තියෙන්නේ අදත් හෙටත් වැස්ස කාලගුණය කියයි. පෙදස් රසක් ජලයෙන් ජටවෙයි, ජලාශ රසක් වාන් දමයි. නායයා මේ අනතුරු ඇඟවීම් කර තමයි ප්‍රධාන පුවත් සිරස්තලය සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ කියනවා ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය. ඇමති ආචාර්ය අරුණ කරුණාතිලක තමයි ඔන්න මේ බව සඳහන් කරන්නේ. ඉන්ධන කෝටාව වැඩි කරනවා නේද? හොඳයි හොඳයි.
2: ඉන්ධන කෝටාව වැඩි කරන කාටද දන්නේ වැඩි කරන්නේ?
1: ඒ තමයි ගාන අඩු කරන්නේ කොට විතර වැඩි කරන්නේ. ඕකේ.
2: වාර්තා කරලා තියෙනවා ඉදිරි කාලය තුල මෙරට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නොනගින බවට වග බලා ගන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. කොහොම හරි කාගෙද කෝටාව වැඩි කරන්නේ ඉතින්? අපිටත් දෙනවද දන්නේ නැනේ?
1: හැමෝටම වැඩි කරයි නේද?
2: මාධ්‍ය වේදින්ට හැමෝටම කෝටාවල් ඕනේ නැහැ, මිලාඩු කරන්න. ඒකෝටි ඉවරනේ ප්‍රශ්නේ.
1: සමාජ මාධ්‍ය බලන්න එපා කියලා බිරියට උපදෙස් දුන්නා කියලා කවුද කියලා තියෙන්නේ?
2: මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියයි කියලා තමයි කියලා තියෙන්නේ.
1: ආහා හා. අපේ අපේ හස්බන්ඩ්ලත් අපිට කියයි ළඟදීම කොහොමද? ඒක එක විකාරවලු දාගන්න එපා කියලා.
2: ඔව් ඉතින් ඒව බලන්නත් බැරි තරම් තියෙනවනේ.
1: ඔව්. ඉන්දියාවෙන් කෝටි 14 දහසක ප්‍රතිසංස්කරණ පැකේජයක් කියලත් සඳහන් වෙනවා.
2: ඉන්දුලංක ආර්ථික සහයෝගීතාවය මත තමයි මේ ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ.
1: පැකේජ් එකක් දුන්නාන් පස්සේ පැකේජ් එකට අපි මුකුත් ගෙවීමක් සිද්ධ කරන්නේ
2: නැහැ. නෑ නෑ, සහයෝගීතාව මතනේ.
1: සහයෝගීතාව මතනේ නේද? පැකේජ් එක අපි පියවන්න ඕනේ කියලා කොහෙන්වත් නෑ නේද?
2: එහෙම පියවණන් ඉතින් අපිට දුන්නු දේවල් හැටියට නේද ඉන්දියාවද?
1: ඔව් එහෙම එහෙම නැති වෙයි කියලා හිතනවා. මනුෂ්‍යගේ වත්කම් බැරකම් පිරික්සයි කියලා තොන් අද දවසේ දින මෙන පුවත්පත වාර්තා කරනවා. ශෂි වීරවංශයෙහි නඩුව ලබන 25 වනදා යලි කැඳවීමට නියෝග කියලත් සඳහන් වෙන අතරේ හිටපු ආණ්ඩුකාර විදීගමගේ අල්ලස් කොමිසමට කියලත් සඳහන් වෙනවා.
2: ඒ වගේම ශ්‍රස්ත්‍ර විමර්ශන කොට්ටාශයේ ගම්මන් පිළගෙන් පැය 5 ප්‍රශ්න කරලා. පැය 5
1: මොකද ඒ කිව්වේ?
2: ඉස්කෝලේ ගියා වගේ නේ, ඉස්කෝලේ පැහැයිනේ.
1: පැය 5 තියෙනවා.
2: දී ගියා හවසාවා. ලොකු පොරොන්දු දීලා ආපු ආණ්ඩුව අද වෙනකොට කරපු කිසිම දෙයක් නැහැ. රාජිත රාජපක්ෂ වෛද්‍යතුමා කියන්නේ. අමරකීර්ති අතුකෝරල ඝාතනයේ අයක වැලිකඩ හිරගෙදර උඩුමහලින් නැදවැටි මරුට කියලත් එයාතරේ වාර්තා කරනවා අද දින මින පුවත්පත. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම ආචාර්ය නිෂාදිට ජපානයෙන් සම්මානයක් කියලාත් වාර්තා කරලා තියෙනවා දින මින පුවත්පත.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති සින්දුවකට යන්න. සින්දුවෙන් පස්සේ කෙටි විරාමයකට ගිහිල්ලා
2: ඔයා මේ උඩම කොටස කියලා නෑනේ නීපු බලන්නකෝ. ඉතින් අපිට අවශ්‍යම කොටස ජාතික තරුණ ප්‍රතිපත්තිය මේ වසරේදී
1: අපි වයසට ගිහිල්ලා
2: තරුණ කඩිකිතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන්නේ තමයි මන්ත්‍රී ඇමතුමා
1: කියන්නේ. අපි වයසට යනකොට
2: අපේ ජීවිතේ තරුණ කාලේ අවසන් වීමට වසර කීපයක් තිබීදී තරුණ ප්‍රතිපත්තියක් එනවා කියලා හොඳයි. ඔයා දන්නවද අපේ තරුණ ප්‍රතිපත්තියට කොච්චර වයසද කියලා?
1: කොච්චර?
2: අවුරුදු ගානකට කලින් තමයි අපේ තරුණ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ලංකාවේ ගොඩක් පනත් සම්මත කරන්න කලින් තමයි අපිට තරුණ ප්‍රතිපත්තියක් හදලා තියෙන්නේ.
1: හා
2: හා. හැබැයි තින් තරුණ ප්‍රතිපත්තිය කොච්චර ක්‍රියාත්මක කරාද කියලා මේ රටේ සුවහසක තරුණයෝ දන්නවා. ජාතික තරුණ සේවා සභාවත් එක්ක හිටපු තරුණයෝ නේද, ගම් දනම්බුවල වෙල් දෙනිවල නටපු තරුණයෝ දන්නවා. ජාතික තරුණ සේවා සභාවෙන් අපිට මොනවද හම්බුනේ කියලා ඒ කාලේ නෙමෙයි අපි කියන්නේ, දැන් 2000න් පස්සේ වගේ කාලේ. ඉස්සරණ අපි තරුණ ශක්තිය ගැන වගේ කතා කළානේ. ඊට පස්සේ තින් අපේ රටේ තරුණයන්ට මොකද්ද සිද්ධ වුනේ නේද? කොක් හරි එන්න කියනවා, කිරි පැකට් එකක් දෙනවා, තී එකක් දෙනවා, යන්න කියනවා. ඉතින් ඔච්චරයි තින් අවසානයේදී වුනේ.
1: එහෙම බෑ. මම අහලා තියෙනවා චාමර, මේ තරුණ සේවා සභාවේ කට්ටිය එකතු වෙලා යවන සමාජ හදාගෙන සමාජ සත්කාර කරා කියලා ගොඩාක් දේවල් පහුගිය කාලවල සිද්ධ වුණානේ චාමර.
2: විශේෂම කොරෝනා වසංගත සමයේදී නැදන් මං හිතන්නේ 10,000ක් විතර රෝහල් වලට හදලා දුන්න තරුණ තරුණිය මුදල් එකතු කරලා.
1: ඔව්.
2: ඉතින් තරුණ තරුණියන්ගේ හීන බොඳ කරලා දාපු යුගයක් අපිට තිබුණා. ආයෙත් නම් ඉතින් වචන වලින් තොරන් දාන්න නම් හදන්න එපා, කොල්ලු කෙල්ලොන්ට නේද රටේ ඉන්න.
1: ඔව් එහෙම දාලා තේරුම්
2: ගන්න. මේන දේවල් හරියට කරලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවට නැත්තම් කමිටු හදලා කෝටි ගණක් වියදම් කරනවා. බිල්ඩින් හදනවා.
1: හැබැයි
2: සමහර බිල්ඩින් තරුණ සේවා සභාවල අද කැලේට ගිහිල්ලා තියෙන්නේ.
1: දැන් දැන් චාමර, දැන් ඔය ගැන කතා කරන්නත් ගියාට පස්සේ, ඔය දේවල් කරන්න ගියාට පස්සේ තේවට තැන තව වියදම්නේ. හැබැයි ඉතින් හැමදාම කට්ටිය කතා බහ කර කර වියදම් කර කර ඒ දේවල් කර කර ඉන්නවා විතරයි. එතනින් එහාට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පාර ගන්නව නම් ඒ ගන්න ඕන හැමතැනම හරියට පිළිවෙලට ආන් දෙන්න. මොකද දැන් ඇතරම් තරුණයෝ ඉන්නේ අර වැටවුඩ මොකද අපි මොන පැත්තට වැටේද කියලා දන්නේ නැතනක ඉන්නේ. අපේ ජීවිතය හදාගන්න විදියක් නැහැ. ජීවිත ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙන්නේ තරුණ තරුණියන්ගේ. දැන් කොරෝනා වලින් පටන් ගත්තාම පස්සේ ආපු ප්‍රශ්න ටික එක දිගට මෙහෙ පිටිම තියෙනවා. පාස්කෝලින් කොරෝනා නෙමෙයි නිසා අපේ පාස්කෝලින් ඉඳන්ම ගන්න පැයිනේ. පාස්කු කාලේ ඉඳන්ම සෙද්ද වෙච්ච මේ ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. එතකොට අපිට තියෙන හීන
2: ඕක ගන්න ඕන නෙවෙයි. අපිට 60 ගණන් උලි ඉඳන්ම ගන්න වෙනවා ඔය කතාව.
1: ඕක ගන්න වෙනවා. අපිට අර වැඩිපුරම බලපෑම
2: අපිට බලපාපු දේවල් එක්කනේ. තරුණියට හෙටක් කිව්වට අපිට හෙටක් ඇවිල්ලා තියෙන්නේ. කොහේ හරි රටකට ගිහිල්ලා මොකක් හරි වැඩක් කරගන්න එකනේ අපිට රටකට හෙටක් හදලා තියෙන්නේ
1: නේ. දැන් ලංකාවේ ඉන්න ගොඩක් තරුණ ශ්‍රමය යන්නේ චාමර පිටරටනේ. ඔව්.
2: එහෙම නැතුව තරුණියට හෙටක් හැදෙනකන් අපි දැන් දශක ගාණක් බලාගෙන හිටියා. තරුණ සේවා සභාවට අවුරුදු කීයද? මං හිතන්නේ 50 ගණන් වල පටන් ගත්තේ. මූලික වැඩ කටයුතු පටන්ගෙන ඊට පස්සේ ඕක සම්මත කරගෙන ආවේ නම රජයන් එක්ක විවිධ රජයන් එක්ක. ඉතින් බලමු ඉතින් මොකද්ද කරන්න කියලා ඉතින් නේද? මේවා ලීවිලි වලට සීමා නොවේවා කියලා ඉතින් අපි බලාගෙන ඉන්නවා.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති හෙට විරාමකට යන්න හොර ආරාධනා කරනවා දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න කියලා.

0: රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
7: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටු ඉති.
6: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. උද හතයි විනාඩි 52යි දැන් බලාව මතක් කරන්න ලෑස්ති වෙන්න ඔයාගේ අතමිට සරු කරන නියත ධනියෝ ගාරන්ගෙන හඳ හඳ ලොතරැය ගැන හඳ හඳ ලොතරැය ගැන මතක් කරන් 2026 වසරේ මේ දක්වා සොබින ත්‍යාගලාබින් 5 දෙනෙක් සහ දසලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ හතරවන සහ පස්වන සුපිරි ත්‍යාගලාබින් දෙදෙනාම ඔන අප්‍රේල් මාසේ කියන්නේ අවුරුදු මාසේ බිහි කිරීමත් එක්කම තමයි රුපියල් 139කට වඩා වැඩි හතරවන සුපිරි ත්‍යාගලාබියා අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි බිහි කළේ. ANLB හඳහන 1469 දිනුම් වාරයේ හඟුරංකෙත ප්‍රදේශයේ ANLB අලවි නියෝජිත වීරසූරිය මහතාගෙන් සහ 133කට වඩා පස්වෙනි සුපිරිදාගලාභිය අප්‍රේල් මාසේ 24 වෙනිදා 1478 දිනුම් වාරයෙන් බද්දගම ප්‍රදේශයේ ANLB අලවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි ඔන්න බිහි වුණේ. මුළු දිවයිනේම නන් දෙසටම මුදල් තෑගි රසක් ලබා දෙමින් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දෙන්නෙත් ඔබට අනගේ අවස්ථාවක් ලබා දෙන්නෙත් ජාතික ලොතරැයි මණ්ඩලයේ. කවුද නියත ධනියෝග අරන්ගෙන කවුද හඳහන ලොතරැයි කියලා අමතක කරන්න එපා. හඳහන ලොතරැයි යෝවා ගත්තොත් එහෙම වට හිතා ගන්නවත් බැරි විදිහේ වාසි ගණනාවක් වට හම්බ වෙනවා. මේ ටිකයි හරිද, මේ ටිකයි කිව්වේ මීට වඩා වැඩියෙන් තව වාසි ගොඩක් තියෙනවා. වාසි ඔක්කොම කියන්න ගියොත් එහෙම මට පිටු ගණන් කියන්න වෙනවා. ඒ නිසා තමයි මේ ඔයාට සාරාංශය කිව්වේ. හරිද, ඉතින් ඒ නිසා රුපියල් 40ක් වියදම් කළා. වැඩි වැඩි එනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයිපත් මිලදී ගන්න කියලා මතක් කරන ගමන් මේ දවස් ටිකට හරියන සින්දක් තමයි දෙන්නේ. මල් වැහි නෑ, ඉතින් ටිකක් ධානානි පාත ටිකක් රැස්සක් තමයි තියෙන්නේ නේද? ධානානි පාත ටිකක් රැස්සක් නෑ නෑ, හොඳටම ධානානි පාත. දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: අලුත්යක් බලා උදයටයි විනාඩිය එකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදයාටයි විදාටේ හතයි දැන් වෙලාව අපේ දෙවැනි පැයට තමයි යවෙතියට මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපෙත් එක්ක මේ ගමන යන එකතුලා ඉන්නවා කියලා.
2: ජීවිත හිණ හැබෑ කරගන්න ඉතින් හොඳම දවස කියලා හිතාගෙන අද දවස ගන්න ටිකට් වැඩි වැඩියෙන් ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: එහෙනම් අපි අවදින්න යමුනේ.
2: අවදින්න යමු වැස්ස දවසක් තියෙන්නේ ඉතින් නේ.
1: සීනු ආරවට යන්න ඕනේ.
2: ඔව් අපි යන්නම් ඔයා අහගෙන ඉන්න.
1: එහෙනම් ඉතින් යමු රට වටේ ඇවිදින්න.
3: Travel with Supreme.
1: අද කොහෙටද අපි යන්නේ?
2: අදත් සබරගමු වර්ණයෙන් වාට මම වැදගත් කතාවක් කියන්න යන්නේ. අපි සබරගමුවේ කෑගල්ලේ මාවනැල්ලට යනවා. යන්නේ අපි නිකම්ම නෙවෙයි. තවත් ඓතිහාසික තැනකට තමයි යන්නේ. ඉතින් අද Travel with Supreme අපේ ගමන අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට.
1: එහෙනම් ඉතින් අපි යමු.
2: දැන් ඉතින් දැඩිමුණ්ඩ දේවාලය කිව්වහම අලුත් නුවර බෞද්ධ ජනතාව මතු නොව ලංකාවේ සෑම දෙනාම වගේ යන තැනක්. ඒක ආගමික අර්ථයෙන් නෙවෙයි, හැමෝම හාස්කම් තියෙන බලගත්තු තැනක් විදිහට තමයි අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය හඳුන්වන්නේ.
1: ගොඩක් කලාවට වාහනයක් ගත්තු ගමන් එහෙම නැත්නම් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම නැත්නම් අලුත් දරුවෙක් කිරි දරුවෙක් ඉපදුණු ගමන් චාමර. දැන් අපි කිරි දරුවෙක් ඉපදුණු ගමන් සමහර අය පත්තින දේවාලයට අරන් ගියාට දැන් දුරින්ද කටිට ආපහු මේ පැත්තට එන්න විදියක් නැහැ චාමර. ඉතින් දරුවෝ අරගෙන යනවා, දරුවෝ බාර කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් වෙන මිනිස්සුන්ගේ විශ්වාසය වැඩියෙන් තියෙන තැනක් තමයි අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය කියලා කියන්නේ.
2: අනිවාර්ය විවිධ හේතු මත අපේ ජනතාව යන තැනක් ආගමික අර්ථයෙන් වෙන්න පුළුවන් නේක නේද? ඔබේ විශ්වාසයේ අපිට බාධා කරන්න හෝ අපිට කිසිම දෙයක් ඒකට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද බලගත්තු හාස්කම් ඇස්පනා පිටම සිද්ධ වෙන තැනක් විදිහට තමයි අදටත් බොහෝ දෙනා දැඩිමුණ්ඩ දේවාලය හා සම්බන්ධ වෙලා ඉන්නේ අලුත් නුවර. ඉතින් අලුත් නුවරට ගිය නැති පවුලක් නැති තරම් නේද?
1: හැමෝම ගිහින් තියෙනවා චවර. දැන් අලුත විවාහ වෙච්ච කට්ටියත් ගොඩක් කලාවට යනවා. සහ විවාහ වෙන්න කලින් විවාහය මම සිද්ධ වුණාට පස්සේ මේ තැන් වලට එනවා කියලා බාර වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම ගොඩාක් දේවල් හිතේ තියාගෙන බාර වෙන තැනක් තමයි දැඩිමුණ්ඩ දේවාලය. ඔව්.
2: දැන් දැඩිමුණ්ඩ දෙවියන් හා සම්බන්ධව අපිට ජනප්‍රවාද ගොඩක් තියෙනවා. මට හැම එකක්ම කියන්න පුළුවන් කමක් නැහැ, ලොකු වෙලාවක් යනවා ඒකට. සාමාන්‍ය සමස්තයක් විදිහට මේ දැඩිමුණ්ඩ දෙවියන් සඳුන් බණ්ඩාර, මැණික් බණ්ඩාර, සුදුවන් කුමරු, ඒ වගේම කළු දේවතා ගෝමර බණ්ඩාර, කළු කම්බිලි දේව බණ්ඩාර, ඒ වගේම අලුත් නුවර දේවතා බණ්ඩාර වගේ නම් තව ගොඩක් තියෙනවා. මේ විදිහට අපි හඳුන්වන ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා සහ ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ප්‍රධානම කාරණා ටික මම අද දවසේදී කතා කරන්න. දැන් විශේෂයෙන්ම මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙමෝපියන් විදිහට පූර්ණක යක් සෙනවියාට වගේම එරන්දනී යම් නාග කන්‍යාවට දාව තමයි ඉපදුනා කියලා සඳහන් කරන්නේ. දුනුමත්ත තමයි මුලින් නම. දුනුමත්ත දැඩිමුණ්ඩ වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ඒදී විශේෂයෙන්ම දුන්නක් අතින් අරගෙන හිටියා. පසුව දුන්න ඕනේ නෑ, මට වේවලක් ඇත කියලා වේවල ළඟ තියාගත්ත කියලා ජනප්‍රවාදෙ තියෙනවා. සමහර තැන්වල තියෙන ඉන්දියාවේ සිට දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට ආව කියලා ඒකට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මාර පරාජය හා සම්බන්ධව කතා කරද්දී මාරයා බුදුන් වහන්සේට බලපෑම් කරන්න එනකොට මාරයාට බයේ සියලු දෙවිවරුන් පලා ගියාට පසුව දැඩිමුණ්ඩ දෙවියන් තමයි බුදුන් වහන්සේ ආරක්ෂා කළේ කියලා බෞද්ධ සම්ප්‍රදාය අනුව අපේ ජනතාව විශ්වාස
1: කරනවා.
2: හරි, එක විශ්වාසයක්. එතකොට අර වේවැලින් තමයි මාර පරාජය කරේ කියලා තමයි කියන්නේ. අතේ තියෙන වේවැල අදටත් දැකව ගන්න පුළුවන් පිළිමවල. ඒ වගේම තමයි මේ තවත් ජනප්‍රවාදයක් තියෙනවා. ලංකාවට ඇවිල්ලා විශේෂයෙන්ම සමන්ත කූටයට ගිහිල්ලා සමන් දෙවියන්ගෙන් ආයුධ රැගෙන නැවත දැඩිමුණ්ඩ දේවාලයේ අද තියෙන අලුත් නුවරට සම්බන්ධ වුණා කියලත් ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙනවා. හරි, කියන්නේ දෙවුනුවරට ආවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තවත් ජනප්‍රවාදයක් වෙනවා නිපු, මේ දැඩිමුණ්ඩ දෙවියන් එවක ප්‍රාදේශීය පාලකෙක් විදිහටත් අපේ ජනතාව ජනප්‍රවාදේ හඳුන්වනවා, විශ්වාස කරනවා. මේ ප්‍රාදේශීය පාලකයේ විශේෂයෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක තමන්ගේ බල පරාක්‍රමය කරගෙන ගිහිල්ලා තියෙනවා. දුන්නෙන් හොඳ දුන්හොඳ දුනු ශිල්පියෙක් බවට පත් වෙලා තියෙනවා කියලා දැඩිමුණ්ඩ දෙවියන් කියන එක නිසා අසරණයන් පිහිට වුණා, දුප්පත් ජනතාවට උදව් කළා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හරි, මේ වගේ ජනප්‍රවාද කතා කීපයක්ම තියෙනවා දැඩිමුණ්ඩ දෙවියන් හා සම්බන්ධව. දැන් අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය පිළිබඳව කතා කරද්දී දඹදෙනිය රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ 22 රාජ්‍ය වසරේදී රජුට හදිසියේ රෝගාබාධයක් වැළඳෙනවා. කොතරම් රාජකීය වෛද්‍යවරු ප්‍රතිකාර කරත් නිපු, කොතරම් වෛද්‍යවරු ගෙන්නුවත් මේ රෝගය සුව කරගන්න බැරි වෙනවා. බැරිම තැන මේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ගිහිල්ලා දැඩිමුණ්ඩ දේවාලයට බාරයක් වෙනවා මේ ලෙඩේ සුව කළ දෙන්න කියලා. වසර 3ක් අඛණ්ඩව මේ විදිහට රජතුමා පූජෝ පහර දැක්වා කියලා කියනවා මේ රෝගය සුවපත් කිරීම වෙනුවෙන්. අද අපි දකින අලුත්නුවර දේවාලය නිර්මාණය කළා යයි විශ්වාස කරන්නේ මොල්ලිගොඩ අධිකාරම්තුමා. හරි, මේකටත් හේතුවක් තියෙනවා. මොල්ලිගොඩ අධිකාරම්තුමා ඉංග්‍රීසින්ගේ අත්රංගුවට පත්ව රටෙන් පිටුවහල් කරන්න සූදානම්ව ඉන්නවා බව මොල්ලිගොඩ අධිකාරම්තුමා දැනගෙන තියෙනවා. ඉන් අනතුර මොල්ලිගොඩ අධිකාරම්තුමා අලුත්නුවර දැඩිමුණ දේවාලයට ගිහිල්ලා එතනට බහරහාර වෙලා තියෙනවා. කොහොම හරි ජනප්‍රවාද කියන විදිහට මොල්ලිගොඩ අධිකාරම්තුමා ඉංග්‍රීසින් අත්තරංගුට අරගෙන නැව් නැඟ පිටත් කර හරිද්දී නැවට දාලා නැව දින කිහිපයක්ම මුහුදේ තිබිලා නැවතත් නැව ලංකාවටම කරකිලා සුළං ප්‍රවාහයෙන් ආවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ බලගතු හාස්කම නිසා මොල්ලිගොඩ අධිකාරම්තුමා මේ අද අපි දකින දේවාලය නිර්මාණය කළා කියනවා. අංග සම්පූර්ණ දේවාලයක ලක්ෂණ මෙතන දැක බලා ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ ජනප්‍රවාද රැසක් දැඩිමුණ්ඩ දෙවියන් හා සම්බන්ධව තියෙනවා. විවිධ විශ්වාසයන් මත අපේ රටේ ජනතාව, මං අර මුලින් කිව්වා වගේ බෞද්ධයන් විතරක් නෙවෙයි ලංකාවේ සියලුම ජනතාව වගේ බොහෝ දෙනා විවිධ විශ්වාසයන් මත දැඩිමුණ්ඩ දෙවියන් වන්දනාමාන කරනවා විවිධ හේතු මත. බාරහාර ඔප්පු කරගන්න වෙන්න පුළුවන්, අර වැකි වගේ දරුව වෙන්න පුළුවන් නේද. මේ රෝගාබාධ වලට සහ විශේෂයෙන්ම බලගතු හාස්කම් ඇස්පනා පිටම සිද්ධ වෙන තනක් විදියට තමයි දැඩිමුණ්ඩ දේවාලය, එහෙම නැත්නම් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ජනතාව අතර වන්දනාමානයට පාත්‍ර වෙලා තියෙන්නේ.
1: චාම්පර දැන් ඔය තේනවානේ මේ අපි සාමාන්‍යයෙන් දේවාලයකට ගියහම පස්සේ දෙවියෝ වන්දනාමාන කරන කවි කියලා කියනවානේ. ඔය අපි කියන්නේ ඒකට සාමාන්‍යයෙන් කෝල් මුරමල් ලිහන් කවි කියලා. එහෙම දේවල් තියෙනවානේ. අන්න එතන තියෙනවා දැන් අර ඔයා වේවැල කියපු නිසා මේ කවියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගාතාවක් කියලා වෙන්නත් කියනවා ඇත්තේ. ඒකේ තියෙනවා දැකලා දෙවියන් යකු වෙවුලන්නේ, රැකලා පිරිවර වේවැල ගන්නේ, වැඳලා සුරිඳුට බැහැ දකිමින්නේ, බිඳලා ගල අද දමව් කියන්නේ කියලා. වේවැල තමයි ඔහුගේ ප්‍රධාන ආයුධය වෙන්නේ.
2: දුන්න තිබුණලු දුන්න මට ඕනේ වේවැල ඇති කියලා කිව්වලු. දුන්න අයින් කරාලු. ඊට පස්සේ මාර පරාජය කරේ වේවැලෙන්ලු කියලා තමයි නේද ජනප්‍රවාදයේ කියන්නේ. විශේෂම බෞද්ධ සම්ප්‍රදායට අනුව කියන්නේ.
1: ඒකේ තියෙනවා මේ රන් රතයට දෙවි බැල්ම කරන්නේ, රන් දුන්නදගෙන සුරත දරන්නේ, රන් බැඳි සෝලුව සුරතට ගන්නේ, රන් කඳසේ ගල පිට වැඩ ඉන්නේ කියලා.
2: ඕක මං හිතන්නේ මේ සමන්ත කූටේට තමයි දැඩිමුණ්ඩ දෙවියන් වැඩිය කියලා කියන්නේ. සමන්ත කූටේ එහෙම නැත්නම් අපි අද කියන සිරිපාදේට වැඩම කළා සමන් දෙවියන්ගෙන් තමයි ආභරණ අරගෙන තියෙන්නේ, දුනු අරගෙන තියෙන්නේ. ඊට පස්සේ විෂ්ණු දෙවියනුත් හම්බෙලා තියෙනවා. විෂ්ණු දෙවියන් හමු වෙලා එනකොටත් ඒ දුනු ඒ වගේම ආභරණ ඒ සියල්ලක්ම රැගෙන තමයි දෙවුනුවරට දේව විමානයක් කරගෙන වැඩවාසය කරලා තියෙන්නේ.
1: ඔයාර කියපු විදියටත් තියෙනවා බුදුන තනි කරලා දෙවියෝ ගියයි හැරලා දැඩිව එහි සිටලා යුද කරමි සැලකලේ වැඳලා.
2: ඉතින් විශ්වාස ගොඩක් තියෙනවා දැඩිමුන්න දෙවියන් හා සම්බන්ධව. යන්න පුළුවන් දවසක අනිවාර්යෙන් ඉතින් මාවනැල්ලට යනවනම් සපරගමුවට යනවනම් අනිවාර්යෙන් අලුත් නුවර දැඩිමුන්න දේවාලයට ගිහිල්ලා මේ කතා ටිකත් කියන්න ඕනි හොඳේ දරුවොත් එක්ක යනවනම්
1: නේද. එහෙනම් ඉතින් අද අපි ලස්සන සහ හාස්කම් පිරුණු ඒ වගේම තමයි ඉතිහාසය වර්ණවත් කරන ස්ථානයකට තමයි ගියේ. ඉතින් ඔබට වෙලාවක් තිබ්බොත් චාමර කිව්වා වගේ මේ යන්න සහ ගොඩක් අය යනවා චාමර. අපි යන්න කිව්වත් නැතත් දැඩිමුණ්ඩ දේවාලෙ ගොඩක් ඇටි යනවා. ඒ විශ්වාසය ගැන තර්ක විතර්ක කරන්න එපා. ඔබ විශ්වාසයෙන් යන්න, විශ්වාසයෙන් ගිහිල්ලා වැඳ පුදාගෙන ඔබේ හිතේ තියෙන විශ්වාසය හැම දෙයකටම වඩා ප්‍රබලයිනේ. අන්න ඒ දේ ගැන හිතාගෙන ඉන්න කියන එක මතක් කරන ගමන් අපි යන්න ලෑස්තියි. කෙට විරාමයකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න.
3: Travel with Supreme.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමෝම එකම දේ කරනවා නම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3
0: Supreme Radio Magi Hande Magi Rata
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න 89.1 89.2
0: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසන විනාඩි 26යි දැන් වෙලාව. මම කල්පනා කරේ චාමර දැන් මේ අපි ගාව ඉන්නවනේ බලු යාළුව. බලු යාළුව කියලා කියන්නේ සුදකින්. මම ඒකට බලු යාළුව කියලා කියන්නම්. මොකද අපිත් වගේම තමයි තව ජීවි කොටසක් ඒක. මොකද මට නම් ඇත්තටම යාළුව තමයි ඒ කට්ටිය. ඉතින් ඒ නිසා මම එහෙම හඳුනනනම් ඒ ගැන වැඩිම මොකද හිතන්න එපා. මොකද සමහර කට්ටිය ඒව වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්නේ. දැන් ඔය මේ බලු යාළුව හැසිරෙන විදිහ එක එක විදිහට වෙනස් නිචාවර. සමහර අය දෙනඟ පක්ෂපාතී වෙන්නේ පවුලට. පවුලට විතරයි පක්ෂපාතී වෙන්නේ. ඊට පස්සේ එක්ක පවුලේ ඉන්න එයා
2: නිවසේ
1: ඉන්න සමහර කෙනෙක් පවුල එයාව බලා ගන්න ප්‍රධාන කෙනාට එයාට වැඩිපුර ආදරය කරන කෙනාට තමයි එයා පක්ෂපාතී වෙන්නේ. එයාට මොන හරි කරන්න ගියත් ටග් ගාලා අපේ බලු යාළුවෝ ඉස්සරහට එනවා. දැන් ඔය පාරේ ඉන්න වීදි සුනකයෝ එහෙම ඉන්නවානේ. දැන් මේ වීදි සුනකයෝ ගත්තොත් එක එක විදියයි. ඔය වීදි සුනකයෝ චාමර සමහර අය ඉන්නවා පන්නන්නේ ත්‍රිවිල් පස්සේ. සමහර අය ඉන්නවා ත්‍රිවිල් පස්සේ පන්නන්නේ, බයික් පස්සේ පන්නන්නේ. තවත් සමහර පොෂ් වීදි සුනකයෝ ඉන්නවා පන්නන්නේ මේ කාර් පස්සේ විතරයි. එහෙම එක එක විදිහ සත්තු ඉන්නවා. හැබැයි මේ හැම සතෙක් ගාවම චාමර අමුතු විදිහ ගුණාංග තියෙනවානේ. Tamanට දවසක් හරි කෑම එකක් දුන්නොත් එහෙම මොනම වෙලාවකවත් කවදාවත් අමතක කරන්නේ නැහැ චාමර.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ කියන්නේ එයා මතක තියාගෙන ඉන්නවා ආයෙදා මට කෑම එකක් දුන්නා නේද කියලා. ළඟට යනකොට එයා එයාගේ වලිගේ හොඳට වඩනවා චාමර. හරි ආදරෙන් පිළිගන්නවා. ටිකක් අර අපි අපිට ඒක අර වඳිනවා වගේ කියලා හිතනට අර ඇඟේ හිරි ඇරලා එහෙම අපිත් එක්ක කතා කරන්නේ. අන්න ඒ විදිහට හරි සුහදව කතා කරනවා. අපිට අපේම මිනිස්සු ගාව නැති ගුණාංග රාශියක් මේ සුනකයෝ ගාව තියෙනවා චාමර. අපි ගාවේ යාළුවෝ වගේ ඉන්නවා. සමහර සුනකයන්ට අපේ හැම දෙයක්ම තේරෙනවා චාමර. අපි කියන්නේ මොකක්ද ඒ හැම දෙයක්ම තේරෙනවා. ඒ කියන්නේ අපේ දුකක් තිබ්බත් දැන් අපි ගෙදර හදන සුනකෙක් ඉන්නවා නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඔයා අඬනකොට එයා ඔයාගේ වටේ කැරකෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ අඬනකොට කැරකෙනවා. කවුරු හරි අපිට කෑ ගහගෙන ආවොත් එහෙම අපි කෑ ගැහුවොත් එහෙම එයා ඔයාට වඩා හයියෙන් කෑ ගහන විදිය පොඩ්ඩක් බලන්නකෝ. බුරණ විදිය බලන්නකෝ. ඒ තරමටම ඒ සත්තු අපිට ආදරේ චාවර. අපිට මේ සත්තුන්ගෙන් ගන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි දැන් අපිට අපේ මනුස්සකම කියලා කිව්වට මොකද්ද අපි බල්ලෝගේ ගන්න පුළුවන් බලුකමද? ඒක ඇත්තටම අපිට කියන්න වචන නැහැ. ඒ ආදරේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ ආදරේදී මොනම වෙලාවකවත් තමන්ට හැමදේම කරන සහ තමන්ගේ මුළු ලෝකෙම කියන හිතන් ඉන්න ඒ ආදරණීය පුද්ගලයාට සොනකින් කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ චාමර. සමහර වෙලාවට අපිට හිතාගන්න බැරි විදිහේ ඔළුවේ වෙනස් වීම සතුන්ට වෙනවා ඇති. ඒ වෙලාවට හිතාගන්නවත් බැරි විදිහේ ප්‍රතිචාරය ඒගොල්ලෝ දක්වනවා ඇති. හැබැයි හැම සුරතල් සතෙක්ම ගත්තොත් එහෙම 90-95%ම තමන්ට ආදරය කරන මිනිසුන්ගේ පරිසං කරන පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් එතනින් ගන්න ඕන හොඳම දේ තමයි අපිත් අපේ වටේ ඉන්න අපිට ආදරය කරන මිනිස්සුන්ට වචනකින්වත් වැරද්දක් කරන්න නැතුව අපි පුළුවන් තරම් ආදරය දෙන්න උත්සාහ කරන්න ඕනේ. අපි කියන්නේ සුනකෙක් වෙන්න කියලා. ඒ වුණාට සුනකෙන්ගෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩාක් තියෙනවා. තමන්ට කන්න දෙන මිනිස්සෙක් නෙමෙයි චාමර. කන්න දුන්නත් නැතත් සමහරක් විට එක දවසක් වෙන්න ඇති කැමරේ එක දුන්නේ. හැබැයි ඒ සුනකයා හරි ආදරය කරනවා. ඒ මේ මිනිස්සුන්ට හැමදාම ආදරය කරනවා. ඉතින් ඒ නිසා අපිත් ඉගෙන ගන්න ඕනේ සමහරක් විට අපිට එක දවසක් එක වචනකින් උදව්වක් කරමු මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ගැන එක දවසක්වත් වැරදි හැකින් බලන්න තරකයි චාමර. ඒ මිනිස්සයා මට එදා මෙහෙම කරා. හැම මිනිස්සෙක්ටම සාධාරණ හේතුව ගොඩක් දේවල් වලට තියෙනවා චාමර. ඉතින් ඒ නිසා මිනිස්සු ඔයාට වැරදි කරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇයි අයියා මට එහෙම දෙයක් කරන්න කියලා. සහ හැමදාම මිනිස්සෙක් වැරදි කරනවා නම් ඔයාට එතන හරිම පීඩනයක් නම් තියෙන්නේ. ඔයා එතනින් ඉවත් වෙලා යන්න. එහෙම නැත්නම් ඔයාත් එතන රණ්ඩු වෙවි. ඔයාත් එයාගෙන තැන් තැන් වල දේවල් කිය කිය එහෙමදලා හරියන්නේ නැහැ. එතනින් අයින් වෙලා යන්න. ඒක තමයි මං හිතන්නේ ඔයාගේ ජීවිතේ ඔයා හම්බ කරන හොඳම මානසික නිදහස වෙන්නේ. එහෙම නැති වුණොත් අපිත් පීඩනයක ඉන්නේ. අනික අමතක කරන්න එපා. අපිට දවසක් හරි වචනකින් හරි මිනිස්සෙක් උදව් කරලා තියනවා නම් ඒ මිනිස්සට කවදාවත් එක වචනකින්වත් අර අගෞරව කරන ලෑස්ති වෙන්න එපා. ඒක නිකන් සමහර තැන්වලදී අර අපි හිතේ කලබලයට ඒක කරාට අපි නිදහසේ ඉන්න තැනකද චාමර අපිට ඒක පස්තවීමකට හේතුවක් වෙන්න පුළුවන්. අනේ මං එයාට එදා එහෙම කිව්වනේ. මට එහෙම නොකිය ඉන්න තිබ්බ කියන දෙන්න පුළුවන්. ඒ නිසා හැම දේවල් නොකිය ඉන්නවනේ. හරිද? ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ අපේ ජීවිතේ පස්තවීම එකතු කරන්නේ නැතුව හොඳම දේවල් අපිට ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන.
2: ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් කියද්දි හඳහන ලොතරැයි ගැන කොහොමද කියන්න නැතුව ඉන්නේ? මොකද ඉතින් ජීවිතය ඔබේ සරු කරගන්න, ජීවිතේ හීන ලං කරගන්න, අතමිට සරු කරගන්න නියත ධනයෝග අරගෙන තමයි හඳහන එන්නේ. ඔබේ ජීවිත ඉරණම වෙනස් කරන ලොතරැයි හඳහන කියලා බය නැතුව අපි කියන්නේ ඒක නිසා 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම දසලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා හඳහන ලොතරැයි. 6වන සහ 5වන සමවන 4වන සහ 5වන සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනාම බිහි කළේ අප්‍රේල් මාසේ. රුපියල් ලක්ෂ 39කට වඩා වැඩි 4වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10වනදා දිනුම් මදින 1469වන දිනුම් මාරෙන් තමයි හඟුරංකෙත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරිය මහතාගේ ටිකට් පත් ගුණෙන් බිහිවුණේ විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 33කට වඩා 5වන සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසේ 24වනදා දිනුම් මදින ලද 1478වන දිනුම් මාරෙන් බද්දේගම ප්‍රදේශයෙන් NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගුණෙන් තමයි බිහිවුණේ. ඒ කියන්නේ ඉතින් පැහැදිලිවම සාක්ෂි සහිත ඔප්පු කරලා තියෙනවා අප්‍රේල් මාසේ වාසනාවන්තයෙක් දෙන්නෙක් පිට පිටම බිහි කරලා. මේ ළඟ වාසනාවන්තය ඔයා වෙන්න පුළුවන්. ඒක නිසා අදම ගන්න හදාන ලොතරැයියක්. මොකද රණවිරුවන් වෙනුවෙන් අපේ රටේ සමාජ සේවය වෙනුවෙන් ඒ වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් දායකත්වයක් ලබා දෙමින් තමයි හඳහන ලොතරැයිය අපිට වාසනාව අරගෙන ඉන්නේ. කෝටි ගානක හිණ හැබෑ කරගන්න, ජීවිත ඉරණම වෙනස් කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනි.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති එකේට විරාමකට යන්න වෙලා මතක් කරන්න අංගුතේ 8:32යි.

0: රේඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: ඇගි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය පෙරලිකාර සඳුදා
5: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
6: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
10: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
11: 89.1 89.3
10: Supreme Radio

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
2: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: 89.1 89.3
7: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑසන විනාඩි 50යි දැන් බලව අපි අද ලෑස්ති වෙන්නේ සුබ දවසක් ලොතරැයි ගැනුවාට විස්තර කියන්න. මොකද සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ ඔයාගේ දවස විතරක් නෙමෙයි අනාගතෙත් සුබ කරවන හොඳම කෙනා කියලා මතක තියාගන්න ඕනේ.
2: දැන් ඉතින් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. සුබ ලග්නයේ සමග අංග 3ට ඉලෙක්ට්‍රික් යතුරු පෑදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2500ක් දිනා ගන්න පුළුවන්. අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලට ගලපන්න රුපියල් 25000කුත් දිනා දෙන ලෑස්ති. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න දවස සුබ කරගන්න වාට තියෙන හොඳම අවස්ථාවක් තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. දැන් අද උදේ වෙනකොට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන ජලාශ 16ක් වගේම මධ්‍ය පරිමාණ ජලාශ 10ක් වාහන් දමමින් තියෙනවා කියලා තමයි නවතම වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ. හරි, එතකොට අධික වැසි හේතුවෙන් ජලාශ 16ක් විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන අනුරාධපුරයේ රාජාංගනේ බදුල දිස්ත්‍රික්කයේ සොරබොරේ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ලුණුගම්මෙහෙර වෙහෙරගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාගල්ල දැදුරෝය වගේ ජලාශ වාන්දමින් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ වැෑමඩිල්ල නාලන්ද ජලාශයේ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටි ආර ජලාශයේද වාන්දමමින් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා. මේවා මේ බව පහත් නිම්න ජනතාවට ලොකු අවධානම් නිකුත් කරලා නැහැ. හැබැයි ඉතින් වාන්දමමින් තියෙනවා කියලා තමයි කියලා තියෙන. ඉතින් සැලකිල්ලෙන් ඉන්න කට්ටිය මාළු අල්ලන්නේ එහෙම යන්න එපා. ඒ උනට වැඩි නේද? දැන් සමහරු ඉතින් ගිහිල්ලා දැල් එහෙම හයි කරලා ඇත්තේ ඉතින් නේද? වාන්වට
1: කොහොම හරි කවන්නේ පයසමට ඉන්න ඔය හැරද පරිස්සම් වෙන්න ඔය තැන්වල අවදානම් සහිත ප්‍රදේශවල යන්න එපා. බලන්න යන්නත් එපා. වාන් කොහොමද ඇරලා
2: තියෙන්නේ ගමේ තියෙන වැවයි මොනවා බලන්නද ගිහිලා නේද?
1: ඒ වුණාට ඉතින් වැඩේ ගැන චාමර එහෙම තියෙන වැවමනේ ගිහින් බලන්න යන්න ලෑස්ති වෙන්නේ. වාන් දාන ජලාශමනේ එහෙම ගිහින් බලන්න ලෑස්ති වෙන්නේ.
2: සාමාන්‍ය දැන් වාන් දානකොට මාළු ඔය වානෙන් එළියට එනවා පිටපානේ. ආය මාළු ටික පිටවාණු උඩින් උඩට යන්න දඟලනවා. මාළු කොහමවත් උඩටනේ වතුර පාරක් දිග යන්නේ. ඒතෝර ඉතින් කටකින් අල්ල ගන්නවා. ඉතින් එතන තමයි දැල් ගොඩක් මේ යොදන්න හේතුව වෙලා තියෙන්නේ. මොකද පල්ලෙහාට යලා ගියාට පස්සේ නැවත යලා ඇවිල්ලා අර වාහනේ පුළුවන් තරම් උත්සාහ කරන උඩට යන්න ජලාශයට යන්න. එතකොට ඉතින් කට්ටිය අල්ල ගන්නවා. ඊට පස්සේ ඉතින් වැව් මාළු ලාබයි ලාබයි නේද?
1: මට මතකයි මේ වැව්වල අර දැදුරුවේ පැත්තේ දැදුරු නයා කියලා කෙනෙකුත් විකුණා.
2: ඔව්, ආක්‍රමණශීලී ශාමේ කෙනෙක් නේද?
1: ඔව්, ආක්‍රමණශීලී පැත්තේ හරියට ඉක්මනට බෝ වෙනවා මං හිතන්නේ.
2: ඒව හැදෙනවා. මේ දීවර ජනතාව දුක් විඳලා දෙන මාළු තමයි හැදෙන්නේ.
1: හැදෙන්නේ නැත්තේ. කොමාරි දැදුරු නයාත් කන්න විකුණනවා හරියද?
2: දැන් කන්න වෙනවා. ඉතින් නැත මොනව කරන්නද?
1: වෙනේව නැහැනේ කන්න. දිගට වහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ. මේ මේක අහන් ඉන්න වෙජිටේරියන් කට්ටිය අපිට තරහ වෙයිද? දෙපාන්තර මේ මාළු කණේව කියනවා කිය.
2: සමාව අවසර ඈ. කනවන ඉතින් කට්ටිය නේද?
1: අපිට ඉතින් අර වෙනස්කම් කරන්න බෑ. ඉතින් හැමෝට විකහ සමාන
2: වෙන්න. මාළු ගැනන කිව්වේ කණ එකක් ගැන කිව්වේ නෑනේ.
1: වෙන දේවල් ටික කියන්නේ නෑ
2: ඉතින්. මාළු අල්ලනවා කියලා කිව්වේ සමහර ඇති කරනවත් දන්නේ නෑ අදලා.

0: අලුත්යක් වලව පෙරපුරු නවයයි විනාඩි දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි එල්බ හඳහන ඔබත් අදම එල්බ හඳහට බලාගන්න.

0: උදනවයයි විධාරිය අටයි දැන් වෙලාව අපි අපේ අන්තිම පයට ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. මේ දැන් චාමර අපි ප්‍රශ්නයක් ඇහුවනේ, කිව්වට ප්‍රශ්නය හදන්න කියලා ප්‍රශ්නය ඇහුවා. දැන් ප්‍රශ්නය අපි ඇහුවේ ලෝකේ ඉන්නව කෙනෙක් අනිත් කෙනාව මේ අභිප්‍රේරණය කරලා තමන්ගේ ජීවිතේ හදාගෙන මිනිසුන්ගෙන් බැනුම් අහගෙන මිනිසුන්ගෙන් වේදනා කතා අහගෙන අන්තිමේදී මුළු ලෝකෙටම අභිප්‍රේරණයක් වෙලා හැමෝටම කතා කරන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ කවුද කියලා අපි ඇහුවේ. දැන් ඔකට උත්තර ගොඩක් එනවා චාමර. විශේෂයෙන්ම දැන් එක එක විදිහේ කට්ටිය ඉන්නවනේ. මොකද මිනිසුන්ගෙන් එක එක දේවල් වලට ලක් වෙලා සහ අතපය හතරම නැතුව ඉන්න මිනිස්සු, දැන් හැමෝම මතකම කතා කරන මිනිස්සු, ඒ වගේ ගොඩක් කට්ටිය ගැන කියනවා. හැබැයි අපි මේ කතා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක් ගැන. ඉපදිලා පය 36ක් ඇතුළත දෙමාපියන් අතහැරලා දාපු, පාසලේදී සමාජයේදී කොන්කිරීම වලට ලක්වුණ, දැඩි මානසික පීඩනයෙන් හිටපු පුද්ගලෙක් තමන්ගේ ජීවිතෙත් වෙනස් කරන්න, අනුන්ගේ ජීවිතෙත් යහපත් කරන්න අභිප්‍රේරණයක් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා චාමර. ඒ තමයි ජෝනෝ ලැන්කැස්ටර්. ඔහු ඉපදෙන්නේ කොහෙද? ඔහුගේ කතාව මොකක්ද? ඇයි පය 36ක් ඇතුළතදී ඔහු ඇතෑරලා දාන්නේ ඔහුගේම දෙමාපියන්? ගොඩක් අයට ඒක තියෙන ප්‍රශ්නයක්නේ. දැන් තමන්ගේ දෙමාපියන් ඇතෑරනවා කියලා කියන එක ඒක එච්චර දෙයක් නෙමෙයිනේ චාමර. 1984 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා එංගලන්තයේ යෝක්ෂයවල පුංචි දරුවෙක් ඉපදෙනවා. මේ තමයි ජෝනෝ ලැන්කැස්ටර්. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් තමන්ගේ දරුවව අතර ගන්න පළවෙනි මොහොත දෙනවානේ චාමර. මෙන්න මේ පළවෙනි මොහොතෙදිම මේ ජෝනෝව එයාගේ අම්මා එපා කියනවා. එයාව ඇතහැරලා දානවා. ඒකට හේතුව වෙන්නේ ඔහු උපතින්ම ට්‍රිෂර් කොලින්ස් සින්ඩ්‍රෝම් කියන දුර්ලභ ජානමය තත්වෙන් පෙළෙන කෙනෙක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා.
1: ජානමය රෝගයක්.
0: ඔව්, ජානමය රෝගයක්. මේකෙදි වෙන්නේ චාමර මේ සාමාන්‍යයෙන් මුහුණේ තියෙන අස්ථි සහ පටක හරියට වර්ධනය වෙන්නේ නැහැ. එතකොට එයාගේ මුහුණ ටිකක් විකෘති වෙනවා චාමර. මුහුණේ ඇස් දෙකේ හැම පල්ලෙහාට එල්ලීලා වගේ තියෙන. ඒ කියන්නේ ඇස්වල තියෙන මේ ඇස්වලට යටින් තියෙන අපේ හැම තියෙනවානේ මාංශපේශිය තියෙනවානේ. මෙන්න මේ මාංශපේශිය ඔක්කොම නිකන් එතකොට තියෙන අපේ ඇහැ පල්ලෙහාට ඇදලා වගේ. අපි මුළු මූණෙම පල්ලෙහාට ගිහිල්ලා වගේ. ඔයාට පුළුවන් මේක හොයලා බලන්න. ට්‍රිෂර් කොලින්ස් සින්ඩ්‍රෝම් කියන එක තමයි මෙයාට ඇති වෙලා තියෙන්නේ. කොහොම හරි මේ අන්තිමේදී චාමර වෙන්නේ දැන් අම්මයි තාත්තයි පය 36ක් යන්න කලිනුත් මේ දරුවව ඇතහැරලා දානවානේ. ඊට පස්සේ තෙන් මේ දරුවව මේ දරුවන් රැක බලා ගැනීම මධ්‍යස්ථානයකට තමයි ඇතුළත් කරන්නේ.
1: ළමා සුරකුම් මධ්‍යස්ථානයක.
0: ළමා සුරකුම් මධ්‍යස්ථානයක. දැන් අපි ඒවල ඉන්නවනේ චාමර, සාමාන්‍යයෙන් මේ ෆෝස්ටර් මදර් කියලා සාමාන්‍යයෙන් සුරකුම් මධ්‍යස්ථානවල මව්වරුන් ඉන්නවා මේ දරුවෝ බලා ගන්න. මෙන්න මෙහෙම හිටපු කෙනෙක් තමයි මේ ඔහුව බලා ගන්නෙ. කොහොම හරි මේ ජෝනෝගේ ජීවිතයට ආපු දේවදූතිය වෙන්නෙත් මේ ජෝනෝ බලාගත්තු ඇයි කියලා කිව්වොත් හරියටම හරි. සාමාන්‍ය දරුවෙක්ට වගේම ඔහුට ඇය සලකනවා. ඇය තමයි ජීන් ලැන්කැස්ටර් කියලා කියන්නේ. මේ ජීන් ලැන්කැස්ටර් එයාගේ නම ඇය තීරණය කරනවා දෙන්න හරියටම අවුරුදු 5 ඔහුව නීත්‍යානුකූල දරුවෙක් විදිහට හදාගන්න අරගෙන එයා ජෝනෝව ජෝනෝ ලැන්කැස්ටර් කරනවා චාමර. හිතන්නකෝ කෙනෙක්ට. ඒ කියන්නේ මෙයා සමාජ ක්‍රියාකාරිනියක්. සමාජ ක්‍රියාකාරිනියකට තමන්ගේ දරුවා විකෘති කියලා දාලා ගියපු කෙනෙක්ව, ඒ කියන්නේ මේ විකෘති දරුවව හදා ගන්නවා කියලා කියන්නේ. ඒ අම්මට මොන තරම් නම් හිතක් තියෙන්නේ නැතිද චාමර? කොහොම හරි ජෝනෝට තමන්ගේ ජීවිතේ ලේසි වෙන්නේ නැහැ චාමර. ජෝනෝගේ අම්මා, ඒ කියන්නේ ජෝනෝව හදා ගන්න ගත්තු කෙනා ජෝනෝ ගාවින් හිටියට මේ ජෝනෝට සිද්ධ වෙනවා සමාජයේ එක එක කතා අහන්න. සමාජයට ගියාට පස්සේ චාමර ජෝනෝව දැකලා ළමයි බය වෙනවා. ගොඩක් වෙලාවට ළමයි අඬන්න පටන් ගන්නවා. ජෝනෝ ගාවින් ඉන්න අකමැති වෙනවා. ජෝනෝට පාසලෙන් වැඩිපුරම මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර ජෝනෝව බොලි කරනවා. ඒ කියන්නේ එයාට කරදර කරනවා මිනිස්සු. ඒ වගේ ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙනවා. හැබැයි අන්තිමේදී ජෝනෝ තීරණය කරනවා මම මට ආදරේ කරනවා කියලා. හැබැයි ඒ ආදරේ කරනවා කියන තීරණය ගන්නත් චාමර ජෝනෝ ටිකක් තරුණ වයසට නිකන් ඉන්න වෙනවා. මොකද ජෝනෝ තමන්ටම වෛර කරන්න පටන් ගන්නවා. එයාගේ රූපෙට මිනිස්සු අර කරදර කරන එකට, අම්ම තාත්තා දාලා ගියපකට එයා වෛර කරන්න පටන් ගන්නවා. එක දවසක් ජෝනෝට හිතනවා මං මාව ඇතෑරලා ගියපු අම්මවයි තාත්තවයි හොයාගෙන යන්න ඕනේ. ඒ දෙනට මාව තාම ඕන ඇති. ඒ දෙන මට ආදරේ ඇති. ඒ දෙන දැන් වෙනස් වෙලා ඇති කියලා හිතාගෙන ජෝනෝ යනවා එයාගේ අම්මවයි තාත්තවයි හොයාගෙන. හැබැයි ජෝනෝ හිතන්නේවත් නැති විදිහ දෙයක් වෙන්නේ චාමර. එතනට ගියාට පස්සේ, ඒ කියන්නේ එයාට පණිවිඩයක් තමයි යවන්නේ. අම්මයි තාතයි කියනවා නෑ අපිට ඔයාව හම්බ වෙන්න උවමනාවක් නෑ, ඔයා වෙදා ඇතාල දාපු විදිහම තමයි අපි අදටත් ඉන්නේ, අපිට අවෝන් නෑ කියලා කියනවා. අන්න එතනදී ජොනෝ දෙවනි පාරට තමන්ගේ ජීවිතෙන් හිතා ගන්නවත් බැරි විදිහට කඩන් වැටෙනවා. ඊට පස්සේ ජොනෝ තීරණය කරනවා නෑ මම මගේ ජීවිතය හදා ගන්නවා, මම මට ආදරය කරනවා, මං මං වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඊට පස්සේ ජොනෝ යනවා ජිම් එකකට. ජිම් එකේදී තමන්ගේ ඇඟ හදා ගන්නවා චාමර.
1: ඇඟ
0: හදාගෙන එතකොට යා ඒ දේවල් කරගෙන ඉවර වෙලා එයාගේ මුහුණේ හැඩය ගැන එතකොට ඇඟේ හැඩය ගැන එච්චර ලැජ්ජ වෙන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. තමන් තමන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතේ හදා ගන්න පටන් ගත්තු ජොනෝ අද වෙද්දී මුළු ලංකාවම මුළු ලෝකෙම කතා කරන පබ්ලික් ස්පීකර් කෙනෙක් වෙලා තියෙන චාමරයා හැමෝටම කතා කරන හැමෝගේම ජීවිතය හදාගන්න උදව් කරන කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. ලව් මී ලව් මයි ෆේස් කියන ෆවුන්ඩේෂන් එකත් එයා පටන් ගන්නවා චාමර.
1: එයා
0: එයා වෙනුවෙන් ආදරය කරන්න විතරක් නෙමෙයි අනිත් හැමෝටම ආදරය කරන්න එයා උදව් කරනවා. ඉතින් මේක හරහා එයා එහෙම කරදරයට පත් වෙලා ඉන්න ගොඩාක් අයට උදව් කරන්න පටන් ගන්නවා චාමර. 2023 ඔහු පොතකුත් ලියනවා. ඔහු ලියන පොත මුළු ලෝකෙ පුරාම අලෙවි වෙනවා චාමර. ජොනෝ කියන්නේ අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්කම තමයි ලස්සන. ඔයාට ඔයා ආදරය කරන්නේ නැත්තම් මුළු ලෝකෙම ඔයාට ආදරය කළත් වැඩක් නැහැ කියලා ජොනෝ කියනවා. ජොනෝගේ පාටිය වෙන්නේ ඒක චාමර. ජොනෝ හැමෝටම ආදරය කරන්න අන්තිමේ දුගන්නනවා. තමන්ට වෛර කරපු තමන්ගේ සමාජයෙන් තමන්ට වේදනාව විඳපු ජොනෝ අන්තිමේදී තමන්ගේ අම්මටයි තාත්තටයි තරු පේන්නම අම්මටයි තාත්තටයි මම ඇතැයි වාසනාවන්ත මැණික් කැටයක් නේද කියලා දුක හිතෙන තරමටම මුළු ලෝකෙම ප්‍රසිද්ධියට පත් වෙනවා. ජොනෝ කියනවා තමන් තමන්ගේ අම්මටවත් තාත්තටවත් තමන්ව මේ තත්ත්වයට ඇදලා දාපු කාටවත් මම වෛර කරන්නේ නැහැ කියලා. එයා ඒ වගේම ජීන්ට එයාගේ දේව දූතය කියලා කියනවා චාමර. ඔහු දැන් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. ඔහු සාර්ථක විදියට හැමෝටම මුහුණ දෙන පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්නවා.
1: දුම කතාවක් ඇති නේද?
0: ඒකනේ. තමන්ගේ ජීවිතේ වැටෙන්නේ කොතරින්ද? හෙටෙන් නැගිටින්න. අපේ ලංකාවේ තියෙනවා චාමර සමහර මිනිස්සු. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර මිනිස්සු බනින්නේ මප්පුව බලන්නකෝ යගේ හැටි. සමහර දරුවෝ හම්බ වෙන්නේ ඉන්න අම්මල හැම කියනවා මේ නෑ යාළුවන දකින්නවත් හොඳ නෑ කියලා. එහෙම කියන අම්මල තාතල ඕන තරම්
1: ඉන්නවා.
0: හැම කෙනෙක්ම වෙනස් චාමර. හැම කෙනෙක්ටම තමන්ගේ ජීවිතේ තමන්ට ලැබිච්ච විදිය බාර ගන්න සිද්ධ වෙනවා. ඒ බාර ගන්න සිද්ධ වුණාම පස්සේ තව කාටවත් වචනකින්වත් හිංසා නොකර ඉන්න ඔයා වග බලා ගන්න ඕනේ. මොකද අපේ ජීවිතේ හෙට දවස ගැන අපි දන්නේ නෑ. අපිට රියානතුරක් වෙලා අපි ඒ වගේ වේදිකයන් අපි දන්නේ නෑ. ඉතින් ඒ නිසා වෙලාවකම හැම මනුස්සෙක්ටම ආදරය කරන්න උත්සාහ කරන්න. වචන වලින් මිනිස්සුන්ගේ හිත රිද්දුවා වගේ නෙමෙයි ඒවා ආයි ආපසර එනකොට අපිට ඒවට කරන්න දේවල් නැති වෙයි චාමර.
1: අනිවාර්ය පොලියත් එක්කම ලැබෙනවා ඉතින් ඒතර නේද?
0: එහෙනම් ඉතින් මේ කතාවත් එක්කම අපි යන ලෑස්ති සින්දුවකට හරහාන කරනවා දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න කියලා 89.1 89.3

0: Asunavia y Ekra, Asunavia y Tuna. Supreme Radio. Wakilata.
1: හැමෝම එකම දේ කරනවා නම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඇඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරි ත්‍යාගයේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලයේ. මම නොකඩව ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඇතරම් ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
4: 89.1 89.3
0: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේන වෙයි විනාඩි 27යි දැන් වෙලාව. ජීවිතේ දිනන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ කියලා කිව්වට චාමර ජීවිතේ මූල්‍යෙම අතින් දිනන නම් අනිවාර්යයෙන්ම සල්ලි ඕනේ. මොකද අපිට අසනීපයක් වුණාම පස්සේ අපිට හදිස්සියක් වුණාම පස්සේ සමහර විට කාගෙන් හරි ඉල්ලගන්න හරි අමාරු වෙන්න පුළුවන්. ඉල්ලගත්තා සමාජයට අය අපිට අවශ්‍ය වෙලාවකදී ගන්න අමාරු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන්නේ අපි කාට හරි දුන්නත් ඒ නිසා ඉතින් හැම වෙලාවකම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන දේ තමයි ඔයා නැගිටවන්න පුළුවන් විදිහට ඔයාගේ ආර්ථික මට්ටම හදාගන්න එක. මොකද අපිට හොඳම දේ තමයි කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව අපිට අපේ ජීවිතේ දේවල් කරන්න යන්න පුළුවන් වෙන එක.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ නිසා ඒකට පොඩි අඩිතාලමක් නෙමෙයි ලොකු අඩිතාලමක් දාන්න ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක සමහර විට කෙනෙක්ට හිතන්න පුළුවන් රුපියල් 40ක් මම වියදම් කරනවා නෑනේ මට ඇදෙයිද නැද්ද කියලා. හිත හිත ඉන්න එපා ගන්න. මොකද ඔයා ගන්න රුපියල් 40 ඔයාට වාසනාව අරන් එනවා විතරක් නෙමෙයි ඔයා නිසා මුළු ලංකාවටම වාසනාව අරන් එන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මොකද රුපියල් 40කින් ඉච්චල දෙයක් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයා ගන්න ඕන හොඳම ටිකට් එක තමයි සුබ දවසක් ලොතරැය්.
2: සුබ දවසක් ලොතරැය්. දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා සුබ ලග්නයේ සමග අංක 2ට රුපියල් 25000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා විතරක් නෙවෙයි අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාග තියෙනවා අංක පිළිවෙලින් ගලපන්න තියෙන්නේ 2000 ඔබට රුපියල් 25000ක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් දවස සුභ කරවන සිහින දිනවන ජාතික ලොතරැය් මණ්ඩලයේ සුවිශේෂී ලොතරැයියක් තමයි සුබ දවසක් ලොතරැය්.
1: එහෙනම් ඉතින් වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයිපත් මිලදී ගන්න කියලා මතක් කරන ගමන් අපි ලෑස්ති සින්දුවකට යන්න. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා
8: 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දෙනවයි විනාඩි 37යි දැන් බලාව. චාමර අපේ ලංකාවේ මේ වැඩිපුරම බැනුම් ගහන වගේම වැඩිපුරම හොඳ හාන කොටාස කිහිපයක් ඉන්නවා.
2: ඔව්.
1: ඒකේ මුලින්ම ඉන්නේ ආරක්ෂකංශ. ඊට පස්සේ ඉන්නවා වෛද්‍ය වෘත්ති කියන චාමර. වෛද්‍ය වෘත්තියේ නියැලෙන විශේෂයෙන්ම මේ දැන් අපි කියනවානේ වෛද්‍යවරුන් ඉන්නවා, හෙදියන් ඉන්නවා, මේ වගේ
2: සෞඛ්‍ය සේවාවේ.
1: සෞඛ්‍ය සේවාවේ ඉන්න කටි ඉන්නවානේ කීප දෙනෙක්ම ඉන්නවා. දැන් මේ අතර මේ වෛද්‍යවරුන් එක්ක වඩා හෙදියන් එක්ක දැන් රෝහලකට ගියාන් පස්සේ ගැටෙන අවස්ථා වැඩි ඉන්නේ චාමර. හෙදියන් තමයි අවශ්‍ය කරන බෙහෙත් ටික වෙලාවට දෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය කරන කෑම ටික නියම කරන්නේ තෝන්ම තමයි. මේ කෑමේ කන්න එපා, අර කෑමේ කන්න එපා, මෙන්න මේ ටික දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් රෝහල් වල වාට්ටු වල වෙන වෙනම කෑම එන විදි තියෙනවානේ චාමර. දිය වැඩියාව තියෙන කට්ටියට වෙන විදියට, කොලෙස්ටරෝල් තියෙන කට්ටියට වෙන විදියට. ওই ටික ඔක්කොම හරියටම පිළිවෙලට බලන්නේ මේ හෙදියන්. ඊට අමතරව අවශ්‍ය කරන සියලුම සේවාව සපයන්නේ, කියන්නේ වෛද්‍යවරුන් නිර්දේශ කරන සියලුම සේවාව සපයන්නේ හෙදියන්. මේ හෙදියන් එක්ක වැඩිපුරම රණ්ඩු වෙන්නේ තෙතෙන්ට එන රෝගීන් සහ ඊට පස්සේ වැඩිපුරම හොඳ කියන්නේ තෙතෙන්ට එන රෝගීන්ම තමයි.
2: අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම දැන් වෙදකම කරන්න හෙදකම ඕනේ නිපුණේ.
1: අනිවාර්යයෙන්.
2: වෙදකම සාර්ථක වෙන්නේ නැහැ හෙදකම හරියට නැත්නම්. ඒකයි අපි අර සාමාන්‍ය අපි ව්‍යවහාරයේ කියන්නේ ගසට කැපුම ගස මුල පෑදුමෙන් දැනේ කියලා නේද?
1: ඔව්.
2: ගහක් කපන්න යනවනම් ඒ අවට පරිසරය තමයි ඉස්සලා සුද්ධ කරගන්න.
1: ඒ
2: වගේම තමයි ඉතින් වෙදකම හරියට කරන්න අනිවාර්යෙන් හෙදකම ඕනේ. ඉතින් අද විශේෂ දවසක්, අද ජාත්‍යන්තර හෙද දිනය. ඉතින් ඒ වෙනුවෙන් අපි මිනිත්තු කීපයක් කතා කළොත් ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද නිපු කිව්වා වගේ අපේ උපතේ සිට මරණය දක්වාම හෙදියන්ගේ කාර්යභාරය ඉතා විශිෂ්ටයි. ඔවුන් ලබා දෙන දායකත්වය, ඉතින් ඒකට අපි ඔවුන්ට අපේ උත්තමාචාර්ය ලබා දෙන්න ඕනි. තමන්ගේ සේවා කාලය කොච්චරද කියන එක නෙවෙයි, දිවාරෑ නොබලයි තියෙන ඔවුන්ගේ මහන්සි වීම, වෘත්තියකට එහා ගියපු කැපවීමක් ඔවුන්ගේ තියෙන. ලංකාවේ දළ වශයෙන් 36,000 විතර ආසන්න සමස්ත හෙද කාර්ය මණ්ඩලයක් ඉන්නෝ. අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ වැඩිවන රෝගීන් ප්‍රමාණයට හෙද කාර්ය මණ්ඩලෙ හිඟයි තාමත් අපිට. කොහොම කවුරු බයිලා ගැහුවත්.
1: ඔව්, අන්න එතන චාමර තියෙනවා විශේෂම දෙයක්. දැන් ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්නේ මේ ඇයි මේගොල්ලෝ දාලා තියෙන අපිට සේවය කරන්නේ, ඇයි අපිට හරියට සේවාව මේ හම්බ වෙන්නේ නැත්තේ, අපිට හැමතිස්සෙම බයිනෙක් කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම හිතන්න අපිට අපේ වැඩේ මගහැරුණොත් එහෙම අපිට මොනතරම් පීඩනයක් වලට එනවද කියලා. ඒ කියන්නේ අපි කරන්න ඕන වැඩේ අපේ අතින් මගහැරෙනවා. එක්කෝ සහ අපි ඒ වැඩේ කරනවා ටිකක් පරක්කු වෙනවා. එහෙම වුණාන් පස්සේ අපිට එන පීඩනය මොනවාගේද කියලා කියන්නකෝ. අන්න ඒ වගේම පීඩනයක් ඔවුන්ටත් හම්බ වෙනවා. මොකද ඔවුන් කියන්නේ ඒ කියන්නේ ලංකාවේ හෙද ශේෂ්ත්‍රයේ නියරණයි කියලා කියන්නේ මිනිස් රොබෝල නෙමෙයි චාමර. එතකොට ඒගොල්ලෝ අකුරෙන් අකුර හැමදේම කියලා දෙන්න ඕනේ. මොකද ගොඩක් තැන්වලදී වෛද්‍ය ශේෂ්ත්‍රය ගැන අපි ගොඩක් දේවල් දන්නේ නැහැ චාමර. බෙහෙත් ගැන දැනුවත් භාවයක් නැහැ. මොකද අපි සාමාන්‍ය ජනතාව. එතකොට ඒ ගැන හැමදේම කියන්නේ හෙදියෝ. මොකද වෛද්‍යවරයා එනවා, ඇවිල්ලා අවශ්‍ය කරන දේවල් ටික නිර්දේශ කරනවා, අපිව චෙක් කරනවා, අපිට තියෙන රෝගී තත්ත්වය මොනවාගේද කියලා බලනවා, ලක්ෂණ ටික බලනවා. ඊට පස්සේ අවශ්‍ය කරන හැමදේම කරන්නේ අර ඉන්න හෙද හෙදියෝ. එතකොට ඒගොල්ලෝ තමයි හරියටම බලන්නේ මේ අපිට කොහොමද අවශ්‍ය කරන දේවල් ටික දෙන්නේ
2: කියලා. ඒක
1: සමහරක් වෙලාවට අපි එකම දේ 10 පාරක් විතර අහනවා. සමහර අය නම් චාමර ඉවසගෙන ඒකට උත්තර දෙයි. හැබැයි තවත් සමහර අයට හිතන්නකෝ හැමෝම එක වගේ නෑනේ චාමර. කේන්ති යන කට්ටිය ඉන්නවා, කේන්ති යන්නේ නැති කට්ටිය ඉන්නවා. කේන්ති යන කට්ටියක් තියෙනවා. ඊට පස්සේ ඉතින් කරන වැඩේම තමයි බයින එක. අර කැහුවාන් පස්සේ බයිනවා, මේ කැහුවාන් බයිනවා කියලා ඒ ඉන්න කටේටත් බයිනවා. හැම තැනකම පීඩනේ අඩු වැඩි වශයෙන් තියෙනවා චාමර. එතනදී අපි තේරුම් ගන්න ඕනේ හරියට කියන දේ අර සිහියෙන් අහගන්න වගේ මේ කියන්නේ මොකක්ද කියන එක වගේම ඊළඟට මම කරන්න ඕනේ මොකක්ද කියන එක හරි පිළිවෙලට අහගන්නක චාමර.
2: අනිවාර්යයෙන්.
1: එහෙම නැති කට්ටියත් මම ඉන්නවා. ඒ කට්ටිය ගැන නෙමෙයි කියන්නේ. හැබැයි 100%ක්ම තමන්ගේ සේවයෙන් වෙන්න ඕන දේ කරන කටි ඉන්නවනේ චාමර. ඒ නිසා එයාට අවශ්‍ය කරන ඒ ගරුත්වය අපි දෙන්නම ඕනේ.
2: අනිවාර්යයෙන්ම. දැන් සාමාන්‍යයෙන් අපි නූතන හෙද සේවාවේ නියමුවරිය විදිහට හඳුන්වන්නේ ෆ්ලෝරන්ස් නයිටින්ග්‍රේල් මැතිණිය. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් පුරෝගාමී වෙලා තියෙනවා මේ ලෝකයට හෙද සේවාව ලබා දෙන, විශේෂයෙන්ම හෙද සේවාව, හෙද වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න, එද රෝහල් වලට අවශ්‍ය කරන හෙද හෙදියන් ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වැඩ කරලා තියෙන බොහෝ දෙනෙක්. ඉතින් නම් වශයෙන් කියන්නේ කිව්වොත් ගොඩ දෙනෙක් නම් කියන්න වෙන නිසා පුරෝගාමීවුණු සියලු දෙනාට ඉතින් බොහොම ස්තුතියි. ඔයා අහලා තියෙනවනේ වෙදකම වෙනයි හෙදකම වෙනයි කියලා කතාවක් නේද?
1: අනිවාර්යයෙන්.
2: හෙදකම අනිවාර්යයෙන්ම අපිට ඕනි කොහම වුණත්. මොකද අපේ සෞඛ්‍ය වගේම තමයි අපේ මානසික මට්ටම පවාහිර නංගව ගන්න එක ගොඩක් වැදගත් වෙනවා.
1: අනිවාර්යයෙන්.
2: ඉතින් අද ලෝකේ පුරා සිටින සියලුම හෙද හෙදියන් අද අපි අපේ ගෞරවයෙන් පිරිනමන ඔබ කරන සේවයට බොහොම ස්තුතියි. මොකද මේ හැමදේම කරන්නේ පංචස්කන්ධයක් එක්කනේ නේද? ටිකක් එහෙ මෙහෙ වුණොත් ඉතින් අය සොරි කියන්න බෑ නේද? සොරි කියලා එක්ස්කියුස් ගන්න පුළුවන් ජොබ් එකක් නෙවෙයි. ජොබ්
1: එකක් නෙමෙයි.
2: අපිට පුළුවන් සොරි කියලා කියන්න මොකක් හරි වචනයක් කියවුනොත් නේද? සාමාන්‍ය අපිට සමා වෙන්න කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට දෙපාරක් නැහැ. දෙපාරක් අවස්ථා හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඉතාමත් මානසික මට්ටම හොඳින් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. හරි නිදිමරාගෙන ඉති වැඩ කරන නේද? දුෂ්කර රෝහල් වලට ගියාට පස්සෙම සමස්ත රෝහලට බින්න හෙද කාර්ය මණ්ඩලය දෙන්නයි තුන්දෙනා. හැමදේම කරන්නේ අය. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අර්බුද සහ ගැටලු ඒ වගේම වෘත්තීය සම්බන්ධ ගැටලු ඕනි තැනක තියෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ටත් ඉතින් අපි කැමති නේද? තවත් ඉතින් ඔවුන්ගේ වරප්‍රසාද ලැබෙනවා නම් අපි කැමති. එතකොට ඉතින් ඔවුන් වැඩ වර්ජන කරන්නෙත් නෑනේ.
1: කරන්නෑ.
2: එතකොට ඉතින් අපිට කියලා රෝහලෙන් බෙහෙත් ටික අරගෙන එන්න පුළුවන්. සමහර ටිකක් සැරය ඉන්නවා. සැර කරන්න එපා එච්චර. ඉතින් ඔය රෝගීන්ට දන්නේ නෑනේ මෙලෝ දෙයක් අපි දන්නේ නෑනේ.
1: ඔව් මොකද අපි දන්නේ නෑ සමහර කාලවලට ගන්න බෙහෙත කොච්චරක් ගන්න ඕනද කියලාවත් දන්නේ නෑ. ඉතින් අනික ඒක මොකක්ද මොකට දෙනවද කියන එකවත් අපි දන්නේ නෑ. මොකද අපි වෛද්‍ය වෘත්ති ඉගෙනගෙන නෙමෙයි ඉතින් ඒ නිසා සැර පොඩ්ඩක් බාල කරලා කියන්නේ කියන්න හොඳේ ආවම بس ඕ ඇයි මොකද කියලා අහන්න එපා. එහෙම නැතු ඕ කියන්න හරි මට තේරෙනවා. මං ඒක ගැන ඔයාට කියන්නම්. මම මේ වැඩේ ඉවර කරලා ඉක්මනටම ඔයා ගාවට එනවා. එහෙම කියලා කියන්න ඕක. එතකොට අපිත් සතුටින් ඔයත් සතුටින්.
2: සිරියාවන් ප්‍රියමනාප හෙද කාර්ය මණ්ඩලේ බොහෝ දෙනෙක් ඉන්නවා ඇති නේද? තමන්ගේ මවට තමන්ගේ පියාට වගේ සලකන තමන්ගේ සහෝදරයට වගේ හැමෝටම සලකන අය
1: ඉන්නවා. 90ක් විතර එහෙම ඉන්නවා චාම්බරේ. 100ට අර ඉතුරු 10 තමයි අර මුළු මේ එකම පොඩ්ඩක් හරියට ලක් කරලා.
2: 10 යනවා ඇති නේද? බයින්නේ බය පවුන ඉතින් නේද?
1: අපි පවු.
2: අපිත් මේ කියන්නේ ඉතින් ඔයාලා ගැනනේ. ඒක නිසා ඉතින් අද අපි වහගෙන ඉන්නවා නා නේද? අනිවාර්යයෙන්ම ඉතින් රෝහල් වල විශේෂයෙන්ම සේවය කරන තමන්ගේ වෘත්තිය කරන ලංකා පුරා සිටින වගේම ලෝ පුරා සිටින සියලුම හෙද කාර්ය මණ්ඩලයේදී සුප්‍රීම් රේඩියෝ අපේ ගෞරවයේ උතුමාචාර්ය ඉතින් අද දවසේදී අපි පිරිනමනවා සුබ හෙද දිනයක් වෙන්න කියලා නේද? අපේ යටන කියලා තියෙන්නේ වරප්‍රසාද ලැබෙන හෙද දිනයක් වෙන්න කියලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් අපි ඒගොල්ලන්ට ඒ ආචාර්යේ පිරිනමන ගමන් සින්දුවකට යන්න ලෑස්ති. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: පෙරලිකාර සඳුදා.
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
4: සුවබර අඟහරුවාදා.
6: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
4: හැඩකාර බදාදා.
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
4: රසපිරි බ්‍රහස්පතින්දා.
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: යමුනේ
2: යන්නත් ඕනි. ඒ විදිහට ඉන්නත් බය හිතෙනවා. දැන් ඊ දවසේදී මේ දකුණු පළාතේ ස්ථාන තුනකින්, ඒ කියන්නේ මිදිගම, හික්කඩුව වගේම ගාල් අත්තරංගොඩ අරගෙන තියෙනවා විදේශ ජාතිකයන් 198 දෙනෙක්.
1: මොකටද
2: අත්තරංගොඩ තන් තියෙන්නේද?
1: ඔව්.
2: මේ ඇවිල්ලා මේ වැඩ කරන්න ඇවිල්ලා.
1: ආ, වැඩ කරන්න ඇවිල්ලා.
2: දිගින් දිගටම හම්බෙනවා, විශේෂයෙන්ම මේ පරිගණක හා සම්බන්ධ ඔය විවිධ වැඩ කරන්න ඇවිල්ලා කියලා කට්ටිය නේද?
1: හා හා, එහෙම කට්ටිය.
2: ඔව්. එතකොට ඉතින් පොලිසිය අත්තරංගොඩ අරගෙන තියෙනවා, විශේෂයෙන්ම දැන් මේ දුම් මැටි එහෙම හම්බෙලා තියෙනවා කියලා වොම තියෙනවා. ප්‍රධානම කාරණාව ඒක නෙවෙයි. සංචාරක වීසා මත තමයි මෙයලා ඇවිල්ලා තියෙන්නේ.
1: හා.
2: ඇවිල්ලා විශේෂයෙන්ම පරිගණක අපරාධ පනතේ වැරදිය ගණයට අවත් කරන වැරදි කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් මීට කලින් චීන ජාතිකයන් පිරිසක් ඔය වගේ අත්තරංගොඩ ගත්තා. අපේ රටර ඉතින් එනවා ගොඩක් අය නේද, ආරක්ෂිත ඇති ඔයගේ වැඩ කරන්න ඉතින්. ඇවිල්ලා ඉතින් අපේම කට්ටියට මොකද්ද අර සල්ලි අරගෙන නේද මොකද තියෙන්නේ? නම්ගම් කියන්න බෑනේ. ඔය එක එක ආවන්නේ ඉතින් නේද, එක එක මහ බැංකුව පවා තහනම් කරලා තියෙන විවිධ මූල්‍ය සමාගම් නමින් ඇවිල්ලා අපේ යාගේ සල්ලි ටික අරගෙන යනවා යන්න ඉතින්.
1: ඊට පස්සේ ඉතින් අපේ කට්ටිය ඉතින් නේද අයියනේ මොකද්ද මේ උනේ කියලා කියනවානේ.
2: අපේ කට්ටිය ඊට පස්සේ දේවල් ගාන යනවා.
1: ඔව්, හැමදාම කියනවා අනවශ්‍ය විදිහේ සල්ලි වලට, මේ කියන්නේ සල්ලි දෙන්නම්, සල්ලි වැඩි කරන්න, ඩබල් ත්‍රිබල් කරන්න කියන ඒවට යන්න එපා, පිරමීඩ වලට අහු වෙන්න එපා කියලා. හැබැයි ඉතින් පොඩ්ඩක් සුදට සුදේ පේන්නේ නැන කවුරු හරි ආවොත් එහෙම, නැත්තම් කළු ටිකක් උස්ස මහත කළු ජාතිකෙක් ආවොත් එහෙම, ඒගොල්ලෝ තමයි එක් කරන්න කියලා පෙන්වපු ගමම්ම ආවොන්න විශ්වාස කරනවා. පිටරට මිනිස්සුන්ට සල්ලි තියෙනවා, එහෙනම් අපි ඒක දාමු කියලා දානවා.
2: ඉතින් නිකන් ඉඳලා සල්ලි ගන්න නේද?
1: නිකන් ඉඳලා සල්ලි ගන්න. අන්තිමේදී සල්ලි ටිකක් නැහැ, අර ඩබල් වෙච්ච ඒවත් නැහැ. සමහර මිනිස්සු චාමර මේ අතේ තියෙන සේසතම ගිහින් දෙනවා.
2: ඔව්, සල්ලිත් නැහැ, අත කන කරත් නැහැ, ඉඩම් ඔප්පු වාහන ඔක්කොම තියලා තියෙන සමහරු
1: නේ.
2: ඒ නිසා මේ ඒව කරලා ඉතින් ඒ කට්ටිය අපේම සල්ලි ටික අරගෙන යනවා. තව ඉතින් හොවන්න ඕනේ ගොඩක් අය. සමහර තැන් ගියාට පස්සේ විදේශ කොලනි වෙලා තියෙන අද ලංකාවේ. ඉතින් ගොඩක් තැන් වල සංචාරකයෝ ගොඩක් අය ඉන්නේ, මේ වගේ විවිධ ව්‍යාජ වැඩ කටයුතු කරන්න ආපු අය තමයි ඉන්නේ.
1: ඒ තරමටම හිල්.
2: ඒ තරමටම ඔව්.
1: ඉතින් ඒ නිසා එහෙම
2: තියෙන්නේ.
1: නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. චාමර හැමදේම සූක්ෂමව හරි ආකාරයෙන්, ඒ කියන්නේ හොයනවා
2: නම් සූක්ෂමත් නැහැනේ. ඒ කට්ටිය නිකන් සාමාන්‍ය දර ඉන්නවා.
1: ඒක තමයි මම.
2: අපේට අහුවෙන්නේ නැහැ ඉතින්.
1: ඒක තමයි ප්‍රශ්නේ චාමර. ඒ කියන්නේ ඒ ගැන හරියට හොයන්නේ
2: නැහැ. හොයන්නේ
1: නැහැ. දැන් වීසාව නම් වීසා ඉවර වෙලා මේ මිනිස්සු ගියාද නැද්ද කියන එකවත් බලන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ.
2: අනික ඉතින් දැන් ඔච්චර මේ හෝටල් කාමරයක ඔච්චර 100 ගානක් විතර හෝටල් එකක ඉන්නවනේ, ඒක සැක හිතන්න මොද යන්නේ ඉතින් නේද? ඉතින් මේ පුළුවන් තරම් මේවා හොයලා බලලා ඉතින් අපේ මේ අහිංසක මිනිස්සුරි ආරක්ෂා කරලා දෙන්න, නැත්නම් ඉතින් සබ්බ සකල මනාවම පූජා කරනවා අපි ඔය විදේශ ජාතිකයන් දෙන කට්ටියට.
1: කොහොමවත් ගමන් නැහැ ඉතින් චාමර. දැන් පිටරට මිනිස්සු ඇවිල්ලා ලංකාවේ දේවල් කොල්ල කාලේ යද්දී ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ලංකාවේ කියලා දෙයක් කරන්න ඉතුරු වෙන්නේ අන්තිමේදී ජාතිකර උතරයි මණ්ඩලේ විතරයි. ඒගොල්ලෝ ගන්න අපෙන් රුපියල් 40යි. ඒ රුපියල් 40ට දෙන දේවල් නම් චාමර ඔය කාටවත් දෙන්න බෑ.
2: අනිවාර්යයෙන්.
1: ඒක දෙන්නේ ජාතිකර උතරයි මණ්ඩලේ. කවුද ධන, කවුද ධනය?
2: ධන යෝග වෙනත් දෙනවා. අඳහන උතරයි.
1: අඳහන
2: ජීවිතේ ඔබේ ඉතින් අතුමිට සරු කරගන්න, සිහින ජීවිතේ ලං කරගන්න වැඩ දෙන හොඳම අවස්ථාවක් තමයි අඳහන උතරයි කියලා කියන්නේ. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සහ දසලක්ෂපති 81 දෙනෙක් බිහි කරලා තියෙනවා. හතරවන සහ පස්වන සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනාම බිහි කරලා තියෙන්නේ මේ අප්‍රේල් මාසේ 1469 දිනුම් වාරයේ වගේම 1478 දිනුම් වාරයේ තිබුණ 139 වගේම ලක්ෂ රුපියල් පිකත්තුත් එහෙම 33ක මුදලක් මේ තව දිනුම් අවස්ථා දෙකටම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මතක් කරන්න තියෙන ඔබේ ඉරණම වෙනස් කරන ලොතරැය තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ හඳහන ලොතරැය කියලා කියන්නේ. වැඩි වැඩියෙන් ගන්න කෝටි ගණක දිනුම් අවස්ථා තියෙනවා. එතකොට ඔය කොහෙවත් ගිහලා සල්ලි තැම්පත් කළා නේද? ඒ ගන්නවත් තැම්පත් කරන්නත් එපා නේද? කෝටි ගණක් අම්බුනට ඔය දෙන්න ගිහිල්ලා ඔය කාට හරි මේ ඕවගේ වැඩ කරන්න නෙවෙයි.
1: ඩබල් ත්‍රිබල් වෙලා යන්නේ කියලා. එහෙම නම් ගන්න ලැස් වෙන්න පහ හරිද? ජාතික ලොතරැය මණ්ඩලයේ කියනවා අපෝ සල්ලි ටික ගන්න කියලා මෙතන.
2: නැත්නම් අපිට දුන්නක් කමන්නේ නේද?
1: ඔව්, කමන්නේ. අපිත් ඩබල් කරලා දෙන්න.
2: ඔව්.
1: ඊට පස්සේ මම යනවා රහට චාමර. මම හොයා ගන්න නැති වෙනවා. හරි, එහෙනම් ඉතින් අපි ආපහු හම්බ වෙන්නේ හෙට හරියටම උදේ 7ට නැවිත් තියෙන්නේ ඔයාලා ගැට සීනි කුමාරිකාව. සමහර අය කියන්නේ ඒවා TikTok එකේ හරියද? මට යා තරංගට කවුරුත් නැහැ කියලා කියනවා චාමර. ඒ වෙන කවුරුත් නෙමෙයි, මනිෂා වේ තියෙන්නේ. මනිෂාත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න පුළුවන්කම තියෙනවා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්. එහෙනම් ගිහින් ගන්න සුබ දවසක් හැමෝටම.
2: එහෙනම් ඉතින් ජය වේවා. මං චාමර.
1: මම නිපුණිකා.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සුබදෑසනක් උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. ඉතින් ඔන්න කියපු විදිහටම උදේ 10යි විනාඩි 8ක් වෙනවා. කොහොම හරි 10 වෙද්දි පුරුදු විදිහටම ඔන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුවබර අඟහරුවාදා දවස අරගෙන තමයි ආවේ. ඉතින් ලෙඩරෝගවලින් පරිස්සම් වෙලා ඉන්න ඕනි කොහොමද? එතකොට ලෙඩරෝගවලට මොන වගේ ආහාරද අපි අපේ ශරීරයට ලබා ගන්න ඕනේ විතරක් නෙවෙයි, අපිට ලෙඩරෝගවලින් පරිස්සම් වෙන්න ඕනි කොහොමද? මෙන්න මේ කියනවෝ ගොඩාක් දේවල් ගැන කතා කරන සහ ඔයාට කියලා දෙන එකම දවස තමයි සුවබ රඟහරුවාදා කියලා කියන්නේ. ඉතින් ඔන්න පුරුදු විදිහටම අදත් මම හරිම ආදරෙන් මගේ වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහට අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන් වාට 0718 89 3 89 3. ඒ විතරක් නෙවෙයි මම TikTok live එකක් කරනවා. ඔයාට පුළුවන් Supreme Radio TikTok page එක පැත්තට ගිහිල්ලා මගේ live එකට join වෙන්න. ඒ පැත්තට ආවොත් එහෙම මේ වෙලාවේ මේ ස්ටුඩියෝ එක ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ, එතකොට මම කොහොමද ප්‍රෝග්‍රෑම් එක කරන්නේ, මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට බලා ගන්න chance එක දෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම TikTok live එකට join වෙන්න මතක තියාගන්න කියලා ඔන්නඔට මම ආදරෙන් සාදරෙන් කියනවා. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සිඳු ගොඩාක් අද දවසේදිත් ලෑස්ති වෙලා තියෙනවා. ඒ එක සිංදුවකින් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ, එහෙමනම් ඉතින් සුබ රඟහරුවාදා දවස අහගෙන ඉන්න ගමන් අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න. එහෙමනම් දිගටම අහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව. මම මනීෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 14යි.
2: හැමෝම එකම දේ කරනවා නම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
6: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
7: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
8: ටෙම්පෝ ටවුන්
7: with ආශී.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
9: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: 89.1 89.3
12: Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්න නංගු 10:36 දන්වලාපා
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ මම.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: උදේ 10:31 දැන් වෙලාව. ඉතින් සෝබර අගහරුවාද දවස අහගෙන ඉන්නේ මට හිතුණා මුලින්ම මේ පුංචි දෙයක් ගැන මතක් කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම නිරෝගීව සතුටින් පරිස්සමෙන් ඉන්න කවුද අකමැතිනේද? අපි හැමෝම කැමතිනේ ඇත්තටම මේ ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඉන්න. ඒකනේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නෙත් නේද? ඉතින් ඔයා විශ්වාස කරනවද? වියලි මිදි වලින් ඔයාගේ ශරීරයේ ලෙඩ රෝග අවම කළා ඔයාගේ ශරීරයට පරිස්සමක් එහෙමත් නැත්නම් ඔයාගේ ශරීරය ආරක්ෂා කරගන්න පුළුවන් කියන කාරණාව ගැන. ඔයා විශ්වාස කරනවා දේ වියලි මිදි වලින් ඔයාගේ ශරීරය පරිස්සම් කරගන්න පුළුවන් කියන දේ ඔයා විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරන්න ඇයි නේද? හරි දැන් මම ලෑස්ති වෙන්නේ දවසකට වියලි මිදි 6ක් වගේ ඔයා ආහාරයට ගත්තොත් ඔයාගේ ශරීරයට ලැබෙන වාස ටිකක් ගැන මතක් කරලා දෙන්න. අංක 1ටම ඔයාගේ සිරුරේ බොහෝ ක්‍රියාකාරීත්වයන්ට සහාය ලබා දෙනවා. හරිද? ඒක තමයි අංක 1ටම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට දවසකට වියලි මිදි 6ක් වගේ ඔයාට ආහාරයට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ රුධිරයට ඒ කාරණාව ගොඩක් හිතකර වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කරගන්නන්න පුළුවන්කම ලැබෙනවා. මේ විතරක් නෙවෙයි මලබද්ධය පාලනය කරගන්නත් පුළුවන්. ගොඩක් අයට තියෙන තවත් ගැටලුවක් නෙමේ එක නේද මලබද්ධය කියලා තේ. ඔනිතින් එහෙම තත්ත්වයක් ඔයාටත් තියෙනවා නම් මේ තත්ත්වය පාලනය කරගන්න හොන මේ ක්‍රියාවලිය ඔයාට උපකාරී වෙනවා. ඒ කියන්නේ දවසකට ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් වියලි මිදි 6ක් 7ක් විතර ආහාරයට ගන්න හොන මලබද්ධය පාලනය කරගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් අය මේ ඔය මහත් වෙන්න ට්‍රයි කරනවනේ නේද? කෙට්ටු ගතිය අයින් කරලා මහත් වෙන්න ගොඩක් අය මේ උත්සාහ කරනවනේ. එහෙමත් නැත්නම් මේ බර වැඩි කරගන්න ඕන මේකටත් ඔයාට උපකාරී කරගන්න පුළුවන්. සිරුරේ බර වැඩි කර ගැනීමටත් ඔයාට සහාය ලබා ගන්න පුළුවන්. ඔයා දවසකට වියලි මිදි 6ක් 7ක් වගේ කන්න පුරුදු වුණොත්. ඒ වගේම තමයි අස්ථිවල නිරෝගී බවට වගේම ශක්තිමත් බව වැඩි කරගන්න මේ ක්‍රියාවලිය ඔයාට උපකාරී වෙනවා. ඒ වගේම තමයි අධිරුධිර පීඩනය අවම කරගන්නත් ඔන්න මේ විදිහට වියලි මිදි ඔයා ආහාරයට ගත්තොත් ඔයාට පුළුවන්කම තියෙනුතින් මෙන්න මේ වගේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ගොඩාක් ලැබෙනවා. දවසකට ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් වියලි මිදි 6ක් 7ක් විතර ආහාරයට ගන්න මේකෙන් අර මම කලින් කිව්වා වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩක් ඔයාගේ ශරීරයට උන ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය මාකට් එකට එහෙමත් නැත්නම් පොලට එහෙම යනකොට වියලි මිදි චුට්ට ග්‍රෑම් 100ක් විතර අරගෙන ඉන්න මතක තියාගන්න. ගණන් තමයි ඉතින් නේද? මොන දේද අද කාලේ ගණන් නැත්තේ? අද කාලේ හැම දෙයක්ම ගණන්නේ. හැබැයි ඉතින් අපිට පුළුවන් නම් අපේ ශරීරය නිරෝගීව තියාගන්න දේවල් කරන්න. ඒකනේ අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් නම් හොඳ කඩයකින් මෙන්න මේ විදිහට වියලිය මිදී ග්‍රෑම් 100ක් වගේ කිතර කෙනක් තියාගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක මේ හැමදාම වගේ වාගේ ශරීරයට එකතු කරගන්න. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි වියලි මිදි වලින් වාගේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ටික ගැන මතක් කර. ඉතින් මේ වගේ තවත් දේවල් ඔයාලට මතක් කරන්න ලෑස්ති කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඒ දේවල් දැනගන්න අනිවාර්යයෙන්ම මේ පැය දෙක අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම අහගෙන හිටියොත් තමයි ඊළඟට මම මොනවද කියන්න ලෑස්ති වෙලා ඉන්නේ කියන දේ ගැන ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. විතරක් නෙවෙයි මේ පැත්තෙන් කට්ටියක් ඉන්නවා. මතක් කරන්න එකතු කරගන්න, මම යනවා TikTok වී. මේ වෙලාව මේ පැත්තින කට්ටිය ඔක්කොම ඔන්න මම එකතු කරගන්නවා. නම් කියන්න බෑ, මොකද ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම මොරටු ඉදිපැත්තෙන් කර්නට් ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කතා කරා. පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 01 112 510 510 දෙකට මහගෙන ඉන්න. උදේ 10:00 විනාඩි 35 දැන් වෙලාව.

89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අංගු දෙ දහයයි විනාඩි හතලි සයයි. ලංකාවෙ තියෙන එකම ෆුඩ් ග්‍රේඩඩ් කොස්මැටික් නිෂ්පාතන පෙළ දැන් ඔබට නිලුම්වන චුරව වෙතින්. අපේ සංස්කෘතියේ පරම්පරාවෙන් පැවතෙන ගුණාත්මක ආහාරමය අමුද්‍රව්‍ය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් නවීන තාක්ෂණික වැඩදියුණු කිරීම් වලට ලක්කර ඉතාමත් සුරක්ෂිත ලෙස නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන නෙළුම්බර චුරා වෙතින්.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
6: the welcome show.
1: අනුග්‍රහය.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා,
7: පහසු වෙලා,
8: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
0: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: උද 10:57 දැන් වෙලාව මගේ TikTok live එක පැත්තේ ඉන්න කට්ටිය ෆික්මනින් එකතු කරගෙන තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ටින්ටුන් ඉන්නවා, යාගේ ඇත්තනම කියන්න බෑලු, හරි කමක් නැහැ. ඒ වගේම හංසර, සම්පත්, සුතුමැණික, තරුව, ඒ වගේම උපුල්, ප්‍රියන්ත, මැණිකේ, සඳයා කුමාරිය කුවෙට් වලින් තමයි ඉන්නේ. සඳමලි, මාලි මේ දෙන්නත් කුවෙට් වලින්. ඒ වගේම අශේන් පූර්ණ, කෞෂීන්, වන් සමීර, ශ්‍රියන්ත, විනිතා, ඒ වගේම අනුර, ඒ වගේම සුජීවවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. තින්න ඒ වගේම ගිම්හන්, මොන ගිම්හන්වවත් එකතු කරගත්තා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඉක්මනින් ඊළඟ සෙන්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් ඊළඟ පැයේදී අපි ආයෙත් සූපර් රඟහරුවාදා දවසේ මුණ ගැහෙමු. වඩ පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 893 893. දෙකටම අහගෙන ඉන්න. උදේ 10:58 දැන් වෙලාව. සුදුවත් එකතු කරගන්නවා. හොන්න දැන් මගේ ලයිව් එකට එකතු වුණා. හොන්න සුදුව, එවත් මම මේ සින්දුවකට එකතු කරගන්නවා.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නන්ගේ කුලහය විනාඩියක් ආයේ දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ කොළොඹෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: ලහයි විනාටි හතයි දැන් වෙලා වෙදෙන හොන්න අලුත් පැයෙන් තමයි මේ විදිහට ආයමත් සුබ රඟහනවාද තවසින් අපි දෙන්න මුණ ගැහින්නේ. දැන් කලින් පැයි අපි කතා කරා වියලි මිදි අපේ ශරීරයට එකතු කරගත්තොත් අපේ කෑම වේලට එහෙම නැත්නම් අපේ කෑමට එකතු කරගත්තොත් අපේ ශරීරයට මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ කියලා. දැන් මට හිතෙනවා තවත් දෙයක් ගැන ඔයාලට මතක් කරන්න ඕනේ කියලා. මේ පැයේ මුලින්ම මට හිතෙනවා මේ ඔයාගේ ශරීරය ඇතුළතින් පිරිසිදු කරන්න පුළුවන් කෑම ජාති ටිකක් ගැන මතක් කරන්න ඕනේ කියලා. ඇත්තටම අපි හැමෝම කැමතිනේ ලෙඩ රෝග නැතුව ඉන්න නේද? ඉතින් නිරෝගීව ඉන්න නම් අපේ අක්මාව, පෙනහළු, වකුගඩු වගේම අපේ රුධිරය අපි අනිවාර්යයෙන්ම පිරිසිදුව තියාගන්න ඕනේ. ඉතින් මේ දේවල් පිරිසිදු කරන්න අපිට ආහාරයට ගන්න පුළුවන් කෑම වර්ග තියෙනවා. ඉතින් මේ කෑම වර්ග නිසා අපි නොදන්නව වුණාට අපේ ශරීර අභ්‍යන්තරය පිරිසිදු කිරීමක් මේ ආහාරවලට ඔන්න කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ කියලා සුබ රඟහනවාදා දවසේ. මුලින්ම අපි බලමු අක්මාව පිරිසිදු කරන ආහාර මොනවද කියලා. මේ අක්මාව පිරිසිදු කරන ආහාර ගැන කතා කරනකොට කහ, ඊට පස්සේ බීට්‍රූට්, කැරට් කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ අක්මාව අභ්‍යන්තරයෙන් පිරිසිදු කරන ආහාර කියලා ඔයා වුණ මතක තියාගන්න ඕනේ. දැන් සමහරක් වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මං නම් බීට්‍රූට් කන්න කැමති නැහැ කියලා. හැබැයි ඉතින් කැමති නැති වුණාට කන්න වෙනවා. මොකද ඉතින් ඒ හැම දෙයක්ම අපේ ශරීරයට ගුණ දෙන එළවලු පරතුරු. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න මතක තියාගන්න ඕනේ. ඉතින් ඔනේ ඔය විදිහට තමයි අක්මාව පිරිසිදු කරන ආහාර අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පෙනහළු පිරිසිදු කරන ආහාරත් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරනකොට සුදු ලුණු, අන්නාසි, ඉඟුරු කියලා කියන්නේ පෙනහළු පිරිසිදු කරන ආහාර කියන දේ ඔයා මතක තියාගන්න ඕනේ. දැන් සුදු ලුණු කන්න කැමති නැති කෙනෙක් නම් චුට්ටක් කන්න පුරුදු වෙන්න. ඒ වගේම ඉඟුරු වැඩිපුර කෑමවලට, එතකොට තේකකට වගේ එකතු කරන්න අකමැති කෙනෙක් නම් චුට්ටක් ඉඟුරුත් තේකට එහෙම එකතු කළා අනිවාර්යයෙන්ම බොන්න මතක තියාගන්න. මොකද ඉතින් මේ දේවල් අපේ ශරීර අභ්‍යන්තරයට තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි වකුගඩු පිරිසිදු කරන ආහාර ගැන කතා කරනකොට පිපිඤ්ඤා, ලෙමන්, සැල්දිරි කියලා කියන්නේ ගොඩක් හොඳ ආහාර වර්ග. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවලුත් ශරීරයට එකතු කරගන්න මතක තියාගන්න. එතනින් එහාට ගියාම රුධිරය පිරිසිදු කරන ආහාර ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් මෙතනදී දෙලුම්, දොඩම්, ඉඟුරු කියලා කියන්නේ රුධිරය වැඩි වශයෙන්ම පිරිසිදු කරන ආහාර කියලා ඔයා මතක තියාගන්න ඕනේමයි. ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරන ආහාර ගැනත් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ නේද? ඉතින් මෙතනදිත් පිපිඤ්ඤා, ඒ වගේම කොලාපල්, අපි ග්‍රීන් ඇපල් කියලා කියන්නේ, ඒ වගේම හැලෝවේරා, ඒ කියන්නේ කොමාරිකා, මෙන්න මේ දේවල් වලින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරන්න පුළුවන්. ඉතින් මේ ආහාර ඔයාගේ ශරීරයට එකතු කරගන්න, ඔයා මතක තියාගෙන හැමදාම එකතු කරගන්න කියලා නෙවෙයි කියන්නේ. අනිවාර්යයෙන්ම සතියකට පාරක්, දෙපාරක් විතර, මාසෙකටම 3-4 වතාවක් මේවා ශරීරයට එකතු කරගන්න ඕවා මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආහාරවලට අපේ ශරීරයේ එක් එක් අභ්‍යන්තර පද්ධතීන් පිරිසිදු කිරීමේ හැකියාව වැඩි වශයෙන් තියෙනවා කියන දේ ඔයා මතක තියාගත්තොත් අනිවාර්යයෙන්ම කෑම ජාති තෝරල බේරල කන්න පටන් ගන්නෙ නෑ. ඉතින් හරි, එහෙමනම් ඉතින් මේ දේවලුත් මතක් කරගෙන දෙවනි පැය මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. තමත් මේ පැත්තට කතා කරේ නැත්නම් කෝල් එකක් ගන්න පුළුවන් 0112 516 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 83 83. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපේ TikTok live එක පැත්තට ඇවිල්ලා join වෙන්න. මොකද මේ වෙලාවේ මේ පැත්තේ බර සාරටම සාකච්ඡාවක් සිද්ධ වෙමින් යන්නේ. හරි, එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ලස්සන සින්දුවක යන තමයි ලෑස්ති වෙන්න. වෙලාවත් මතක් කරන්න 11:12 දන්නවා.

0: හැමෝම එකම දේ කරනවනම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 89.1 89.3 Supreme Radio.
5: Magi hande, magi rata.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්න 11 විනාඩි 16 දැන් වෙලා පා
2: සුබ දවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: පැකි පැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවස
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: එව මෙහෙව
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා
9: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්

0: වෙලා මොද කරන්න එකොළහයි විනාටි තිස්සකයි දැන් වෙලාවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
0: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The Welcome Show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
0: අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
6: Travel with Supreme.
0: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.
7: 89.1 89.3
6: Supreme Radio.

මට ඔයා කැන හිතන්න කියන දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් ලහයි විනාඩි 36යි දැන් වෙලාව. ඉතින් සූපර අඟහරුවාදා දවස් සහකින් ඉන්නකොට මට හිතුණා මේ තවත් බෙහෙතක් ගැන මතක් කරන්න ඕනේ කියලා. ආයුර්වේදේ නම් වැඩි වශයෙන් පාවිච්චි කරන බෙහෙතක් තමයි මේක. දැන් ඇත්තටම අපේ ශරීරයේ ඕනම ස්ථානයකලේ අපිරිසිදු වීම නිසා අපිට හටගන්න ලෙඩ රෝග රැසක් සුව කරන්න හැකියාව තියෙන. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ ආයුර්වේදේ රෝග රැසකට සුව දෙන ඖෂධයක් ගැන තමයි මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. මේ තමයි මේ බෙහෙත තමයි කොහොඹ පොතු කියලා කියන්නේ. ඉතින් දැන් මේ කොහොඹ පොතු කියන දේ මේ දවස්වල කියලා කියන්නේ මේ කාලෙදී අපිට ගොඩාක් වෙලාවට අමතක වෙලා ඉන්නේ තියෙන්නේ. මොකද කොහොඹ කියලා ශාකයක් තියෙනවා. මේ ශාකයෙන් මේ විදිහේ ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණාව අපි ගොඩාක් දිනට අමතක වෙලා තියෙන ඉතින් ඒ නිසා මට හිතුණා මේකෙන් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. ඔයා දන්නවද කොහොඹ පොතු ග්‍රෑම් 100ක් විතර ප්‍රමාණයක් හොඳට තම්බලා, අර අපි කියන්නේ පත අට එකට හින්දලා කියලා, මේ විදිහට හින්දලා සීනි චුට්ටක් එකතු කළා හරි, එහෙමත් නැත්නම් සීනි එකතු කරන්නේ නැතුව හරි, එක දිගට දවස් 3ක් විතර ඔයාට පානය කරන්න පුළුවන් වුණොත්, මේ විදිහට මාස 3කට වතාවක් ඔයාට කරන්න පුළුවන් වුණොත් අපිට ඔය එදිනෙදා හටගන්න රෝග තියෙනවනේ නේ දන්නේ, රෝග බොහෝමයකට ඉක්මනින්ම උත්තර වට ළඟා කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ හැම ලෙඩ රෝගයක්ම ඉක්මනට සුව කරගන්න පුළුවන් මෙන්න මේ ඖෂධය නිසා. ඉතින් මම අර කියපු විදිහට ඔයාට පුළුවන් නම් මේ කොහොඹ පොතු ග්‍රෑම් 100ක විතර ප්‍රමාණයක් අරගෙන හොඳට පිරිසිදු කරගෙන මේ ටික තම්බලා පත අට එකට සිඳලා සීනි චුට්ටක් එකතු කළා හරි නැතුව හරි, එක දිගට දවස් 3ක් ඔයා මේක මුලින්ම පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ මාස 3කට වතාවක් ඔයාට පුළුවන් මේ වැඩේ මේ විදිහට කරන්න. ඉතින් මෙහෙම කරොත් ඔයාගේ ශරීරයේ රතු පැහැති බිබිලි වර්ග තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඇලර්ජික් වර්ග ඔයාට නිතර නිතර ඇති වෙනවා නම්, මේ වගේ දේවල් වලට ඉක්මනින්ම ඔයාට උත්තර ලබා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඔයා මේ කොහොඹ පොතු පානය කරොත්. එහෙම ඒ වගේම කොහොඹ කියලා කියන්නේ ඉතා හොඳ මුත්‍රාකාරකයක්. ඒ නිසා මුත්‍රාගත රෝගවලටත් මේක ගොඩාක් හොඳ ඖෂධයක් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. විතරකුත් නෙවෙයි, අර්ශස් රෝගය වගේම අක්මාගත රෝගවලටත් ගොඩාක් හොඳ පානයක් තමයි කොහොඹ පොතු පානය කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයත් තිත්ත වුණාට කමන්නේ, අනිවාර්යෙන්ම මේ දේවල් ශරීරයට එකතු කරගන්න මතක තියාගන්න ඕනේ. විතරකුත් නෙවෙයි, ඉක්කිලි ආශ්‍රිත රෝග තියෙනවනේ ගොඩාක් වෙලාවල් වලට, මේ අපි අඳින ඇඳුම් නිසා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන වෙන කාරණා නිසා ඉක්කිලි ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ඉක්කිලි ආශ්‍රිත රෝග වගේම ඉක්කිලි ආශ්‍රිත තියෙන අඳුරු පැහැගතිය ඉවත් කිරීමේ හැකියාවකුත් මේ කොහොඹ වතුර වලට තියෙනවා. ඉතින් මේ වතුර ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ශරීරයට එකතු කරගත්තොත් මේ හැම දෙයක්ම ඉක්මනින්ම සුවපත් කරලා පැහැපත් සමක් ඔයාට ලබා ගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ උෂ්ණ ගතිය අධිකව තියෙන කෙනෙක් නම් මේ ශරීරයේ තියෙන උෂ්ණ ගතිය අවම කරගන්නත් ඔන්න ඔයාට කොහොඹ වතුර පානය කළ හැකියාවක් තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, යටිපතුල් පැලෙන ප්‍රශ්නයක් තියෙනවා නම්, රක්තය විශේෂයෙන්ම තියෙන කෙනෙක් නම් මෙන්න මේ වගේ රෝග තත්ත්ව ඉක්මනින්ම සුව කරගන්න කොහොඹ පොතු පානයට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ඔයාගේ ශරීරයට එකතු කරගන්න මතක තියාගන්න. හැබැයි ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕනේ, මේ හැම දෙයක්ම ආවට ගියාට ඔයාට එකතු කරගන්න බෑ, ඔයාගේ ශරීරයට ලබා ගන්න බෑ. මේ දේවල් අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශ මත ඔයාගේ ශරීරයට එකතු කරගන්න මතක තියාගන්න. මොකද ඉංග්‍රීසි බෙහෙත් පානය කරන කෙනෙක් ඉන්නව නම්, බොන කෙනෙක් ඉන්නව නම්, ඒ අයට මේ ඉංග්‍රීසි බෙහෙත්, එතකොට සිංහල බෙහෙත්, මේ දේවල් ඔක්කොම කලවමේ පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ආගෙන තමයි ඔයා මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එහෙමනම් තිත්තයි කියලා කොහොම වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම මාස 3න් 3ට ඔයාට මම අර කියපු විදිහට කොහොම පොතු පානයක් ඔයාගේ ශරීරයට එකතු කරගන්න පුළුවන් නම්, ඒකෙන් ශරීර අභ්‍යන්තරයේ ප්‍රශ්න වගේම මතුපිටින් ඔයාගේ ශරීරයට වැළඳෙන ලෙඩ රෝග බොහෝමයක් ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිකාර කරලා බලන්න ඕනේ. හරිද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොහොඹ පොතු වල ಗುಣ ගැන මම ඔයාට මතක් කරේ.
තවත් රස්සන සිින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වාට පුලන් මේ පැතට කතා කරන්න බිඳුවයි එකයි එකයි දෙකයි පන්සේ දහය පන්සේ දහයට හෙමත් නැත්තම් මිතින්වාට පුළුවන් අපේ ටික්ටොක් ලයි එක පැත්තට ඇවිලා ජොයින් වෙන්න. වෙලවත් මතක් කරන්න 11:40 දැන් වෙලා 5.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:44 දැන් වෙලාව.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා ගොල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: අවසාන ප්‍රශ්නේ. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
8: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
10: ටෙම්පෝ ටවුන්
9: with ආශි.
0: අසු නවයයි එක. අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.
11: මගේ රට.

පනහයි දැන් වෙලාව. එක යන්නේ මනීෂට යන්න වෙලාව තමයි වෙලා තියෙන්න. එහෙමනම් ගිහලා එන්න. හරි, මම ගියාට ඔයාගේ පාළුව තනිකම කාන්සිය නැති කරන්න අපේ මැක් සුප්‍රීම් ලන්ච් බ්‍රේක් අරගෙන ඔන්න ඊළඟට එන්න ලෑස්ති වෙලා ඉන්න. ඉතින් එයාත් එක්ක දවස පුරාම කියන්නේ පැය දෙකක් පුරාවටම සින්දු අහන්න පුළුවන්. ඒ වගේම කැමති සින්දුවක් ඉල්ල ගන්නත් ඔන්න chance එක දෙනවා. එහෙමනම් ඉතින් එයාවත් අහන්න මග බලාගෙන ඉන්න කියන දේ ආදරෙන් මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්න ගිහිල්ලා. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. හෙට උදේ 10ට අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ ලයිෆ් ස්ටයිල් අහන්න මතක තියාගන්න. මොකද හෙට විශේෂ කතා බහක් ඔන්න සිද්ධ වෙනවා. එනිසා අනිවාර්යයෙන්ම ලයිෆ් ස්ටයිල් අහන්නත් මතක තියාගන්න කියන දේ මතක් කරගෙන තමයි යන්නේ. එහෙමනම් ගිහිල්ලා නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම ගියාට හිලක කෙනා ලෑස්ති වෙලා ඉන්නේ. වෙලාවත් මතක් කරන්නම් 11 විනාඩි 50 දැන් වෙලාව. මම මනිෂා, පරිස්සමට ඉන්නෝ.

0: Ikka.
1: A su novia i Ikka, a su novia i Tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi ande, magi rata.
2: හැමෝම එකම දේ කරනවා නම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
2: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: හිතේ

අයිබෝන් සුබම සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාවද වදුලහයි විනාඩි 8යි. දැන් මසුනවේ දශමයකෙන් අසුනවේ දශම තුනෙන්වා මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් පුරා පැය දෙකක් ඔයාට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. අහන්න පුළුවන් විදි ගැන මං ඔයාලට මතක් කරන්න. FM 89.1 89.3 රේඩියෝ එක ටියුන් කරලා අපි වහනවා වගේම ඔයාට පුළුවන් අපිව අහන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකේ. ඉතින් මතක් කරනවා ගොඩාක් අපේ රටේ ඉන්න සහෝදර සහෝදරියෝ සෑහෙන පිරිසක් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. රට ඉන්න ලංකා වින්න හැමෝටම මතක් කරනවා අපේ නම්බර් එක 0718 89 3 89 3 අපේ වට්ස්ඇප් නම්බර් එක. ඔන්න මේ අවස්ථාවේ ඉඳලා ඔන්න වෙලා තියෙනවා. පැය දෙකම මං ඉන්නවා මෙතන. දවල් දෙක වෙනකන් ඉන්නවා. කෝල් එකක් දෙන්න 0112 510 510. රයිට්, අපි වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යයෙන්ම follow කරන්න කියලා මතක් කරනවා. Supreme Radio 89.1 89.3 කියලා page එකක් තියෙනවා. Pages දෙකම අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න කියලා වඩ මතක් කරනවා. එතකම අපි Insta page එකක් තියෙනවා, follow කරන්න හිතවතුනි. ඒත් එක්කම වඩ මතක් කරන්න ඕනේ අපේ TikTok channel එක අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න. ඉතින් අපි සති දවස් පහම live යනවානේ. එක එක programs වලට බලා ගන්න පුළුවන්. අද මම live නැතුණාට තව කෙනෙක් live ඉන්නවා. ඒ වගේ තමයි. ආඩ කිසිම පාළුවක් අපි දැනෙන්න දෙන්නේ නැහැ. අපිට පුළුවන් හැම විදිහකින්ම අපි ඔයත් එක්ක ළඟින්ම ඉන්නවා කියලා මතක් කරනවා. එතකම අපේ YouTube නාලිකාව, YouTube channel එක subscribe කරලා තියන්න කියලා මතක් කරනවා. bell icon එක click කරලා තියාගන්න. අන්න එතකොට ඔයාට පුළුවන් අපි upload කරන හැම video එකක්ම ඉක්මනට ඔයා ගාවට ගෙන්න ගන්න. right. වැඩේ පටන් ගන්න හදන්නේ ලස්සනම ලස්සන සින්දුවකින්. මේවට අපි කියන්නේ nostalgic සින්දු කියලා. මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම අපේ වෑන් අයියා මේ සින්දුව දාගෙන ඉන්නවා. ඒ තරම් අපිට මතක ගොඩක් තියෙන මේ සින්දුව. වෙලාව දවල් 12:10 දැන්.

රේඩියෝ කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලේ සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: අරුණු 14ක යෝජනාවලයක් දීලා තිබුණනේ ඉරානයේ කෝපයෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
7: මට හිතුණා.
6: දෙපැත්තම කෝපේ ආයෙත්යි දන්නේ මැද පෙරදිග පැත්තේ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගවන්නේ.
7: මුන්දෝම්ම සම්බන්ධයක් තියෙන්නේ.
6: මම යුද්ධයක් මේකනේ.
7: නේ වන්දන්.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
4: The Welcome Show.

සුප්‍රීම් ලන්ච් බ්‍රේක්. වෙලාව දවල් 12 විනාඩි 34යි. හිතවතුන FM 89.1 89.3 හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා දන්නව. ඉතින් ඔයා සමහර විට මාව අහගෙන ඉන්නවා ඇත්තේ ඔෆිස් එකේ ඉන්න ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ ලන්ච් බ්‍රේක් එකේදී වෙන්න පුළුවන්, නැත්නම් ගාමන්ට් එකේ වෙන්න පුළුවන්, නේ ත්‍රිවිල් පාක් එකේ වෙන්න පුළුවන්, බස් හෝල්ට් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ, බස් එකේ, කොහේ ඉඳන් අහන් ඉඳියත් ඔයා දවල් 12 ඉඳන් 2 වෙනකන් අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා දන්නව. දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා අපිට දැන් කට්ටිය කතා කරලා කිව්වා. ඉතින් කීප දෙනෙක් කතා කළා, ඒ කට්ටියව මතක් කරන්න ඕනේ. ඊට කලින් කියන්න ඕනේ මේ අපි අද මොනවා ගැනද පොඩ්ඩක් කතා කරන්න කියලා. අද ඔයාට පුළුවන් මට කෝල් කරලා කියන්න වෙනස් වීම ගැන. ඔයාගේ ජීවිතේ ඔයා මූණ දුන්න, ඔයාට මූණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම වෙනස් වීම මොකද්ද? ඒක කෙනෙක්ගේ වෙනස් වීමක් වෙන්න පුළුවන්, ඒක තමන්ගේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් ඉස්කෝලේ ගියපුව අපිද තාම ඉන්නේ, සමහර විට ඒක එහෙම වෙන්න පුළුවන්. දැන් මම නම් ඉස්කෝලේ ගියපු මම නෙමේ දැන් ඉන්නේ, නේ වෙනස් වෙලා තියෙනවා. එහෙම තමයි අපේ ජීවිතේ. අපි ඔයාගේ ජීවිතේ ඔයාට තේරෙන විදිහට වෙච්ච ලොකුම වෙනස්කම් මොකද්ද? ඒක තව යාළුවෙක් වෙනස්කමක් වෙන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලා අවුරුදු ගානක්, අවුරුදු 10ක් 15ක් 20ක් ඉඳපු යාළුවෙක් වෙනස් වුණා වෙන්න පුළුවන්. ප්‍රේමය වෙනස් වුණා වෙන්න පුළුවන් නේ. රස්සාව වෙනස් වුණා වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ ජීවිතේ ඔයාට මූණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම සහ දැනුණම වෙනස් වීම මොකද්ද කියලා අපිට කතා කරලා කියන්න. 0112510510 ඔන්න අපේ හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. මෙපතර දුරකතර අමුතුමක් ගන්න පුළුවන්. එතකම 0118 89 3 89 3 අපේ WhatsApp නම්බර් එක ඔන්න දැන් ඔන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න, නෙමෙයි මැසේජ් කරන්නත් හැකියාව තියෙනවා. එතක මතක් කරන්න ඕනේ දිනෙත් අපිට කතා කරලා කිව්වා හැමදාම වගේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා. අද මොනව ගැනද කතා කරන්න කියලා ඇහුවා. ඔන්න අද කතා කරන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට සිද්ධ වෙච්ච ලොකුම දැනෙච්චම වෙනස්කම වෙනස් වීම මොකද්ද කියලා. එතක මතක් කරනවා මහේෂික අපිට කතා කරා මොරටු මුල්ලෙන්. ඉතින් ඒගොල්ලෝ සද්දරම අපි දන්න කොහොමත් මොරටුව බෝඩර් එකේ අපිව සද්දරම අහන හැමදාම මතක් කරන්න ඕනේ. මොරටු මුල්ල, මොරටුව, රාවතාවත්ත, ඊට පස්සේ කඩුලාන, ඊට පස්සේ ඔය හැමතැන ඉඳි බැද්ද මතක් කරන්න ඕනේ කඩුලාන. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටිය මොරටුව පැත්තෙන් සම්පූර්ණයෙන්ම සුප්‍රීම් රේඩියෝ අහන්න කියලා අපි දන්නවා. ඉතින් කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. එතක මතක් කරන්න කෙනෙක් ඉන්නවා, ඒ තමයි අපේ උදේශාන්ත. ඉතින් උදේශාන්තත් බොහොම ආදරෙන් අපි එකතු කරගන්නවා පානතුරු අලුභූමුල්ල පැත්තේ. එහෙනම් ඉතින් දිගටම සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න අපි යනවා. මේ බයිල එක අපි විශේෂයෙන්ම ඩෙඩිකේට් කරනවා අපේ මොරටුවේ සෙට් එකට. මෙතන මොරටුවේ කට්ටිය හැමදාම අපි සද්දේ දහන් ඉන්න ඕන නේද? මොරටුවේ කට්ටිය හංගින්න නම් කෝල් කරන්න, මැසේජ් කරන්න. ඔන්න ඕගොල්ලන්ට මං ගානේ 360 බයිලා මිඩ්ලි එකක්. වෙලාව දවල් 12:38 දැන්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta The Welcome Show.
3: Anugrahaya.
5: Suba dawasak.
3: Aluth vela.
5: Pahasu vela.
6: Tagi wedi vela.
7: Dawasa subai sihina dinai. Suba dawasak. Jathika Lotarai Mandalaya.
8: Maharaja Uttamaya Mahanse Raja Sabhawata Sabath wenawa ga.
9: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
10: එම මෙහෙම
11: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
9: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කැෆේ with Nimesha. Nimesha
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande, magi rata.

වෙලාව දවල් 12යි විනාඩි 44යි හිතවතුනි අපි ඊළඟ පැයට යන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ කට්ටිය සෑහෙන්න අපිට මේ කෙටි වෙලාවක් ඇතුළත මේ වෙනස් වීම සම්බන්ධයෙන් සෑහෙන්න දේවල් අපිට කියලා එවලා තිනෝ කියනවා. ඉතින් දැනුත් දුරකතර එමතුමක් එනවා. කතා කරන වෙලාවට නම් දුරකතර එමතුම ලබා ගන්න හරි අමාරුයි. හරි අමාරු වෙන මේක කරන්න පුළුවන් අඩ නෙමෙයි කරන්න බැරි වැඩක්. කොහොමරි දැන් අර මම ඇහුවේ මේ වාගේ ජීවිතේ සිද්ධ වෙච්ච ලොකුම වෙනස්කම් මොකද්ද කියලානේ. හරි ලස්සන උත්තරයක් ආවා අපිට මේ වාද්දුව පැත්තේ. ඉතින් වාද්දුව පැත්තෙන් අපිට මහේෂ් කතා කරලා කිව්වා. ඉතින් එයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච ලොකුම වෙනස්කම තමයිලු දැනිච්චම වෙනස්කම තමයිලු මේ එයාගේ බිරිඳ හම්බෙච්ච එක. ඉතින් එයා කියන විදිහට එයා කලින් ඉතින් සම්බන්ධතා තිබුණා හරි ඕපන් මයින්ඩ්. මම ඔය කමන්න නැද්ද කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ මල්ලි ඔයා කියන්න. අපේ ජීවිතවල අපිට හංගන්න දෙයක් නෑ නේ. ජීවිත හරි ඕපන් වුණාම ඒක හරි ලේසි. ඒ කතාව ඒක වෙනම මාතෘකාවක් අපි දවසක ඒක වෙනම කතා කරමු. ඉතින් මහේෂ් අයියා රෙස්පෙක්ට් අපි වා කීපයක කියන්නම්. මේ මහේෂ් අය කියන්නේ මේ එයාගේ ජීවිතය එයාගේ දැන් බිරිඳ හම්බුණාට පස්සෙලු සියල්ලම වෙනස් වුණා. ඉතින් ඒක තමයිලු බිරිඳ හම්බෙච්ච එක තමයිලු එයාගේ ජීවිතේ එයාට දැනෙන්නම සිද්ධ වෙච්ච ලොකුම වෙනස්කම වෙනස් වීම. ඉතින් එයා කියනවා මේ කලින් සම්බන්ධතා තිබුණලු ඉතින් ඒ සම්බන්ධතා වලින් පස්සේ එයා සෑහෙන්න පීඩනයක ලක් වෙලා නේ. එයාට හරියමන් ටාගට් එකක් තිබුණ නෑලු ජීවිතේ නේ. ඇත්තටම කිව්වොත් එහෙම අර ජීවිතේ අනේනමක් තිබුණ නෑලු. ඒ කියන්නේ මේ හරි ටාගට් එකක් නෑලු. එයාගේ වචනෙම කිව්වොත් එහෙම අතේ කිසිම මේ මුදලක් රැඳුන්නේ නෑලු නේ. විනෝදකාමී ජීවිතයක් ගත කළාලු. භයානක දේවල් කරන්න පටන් ගත්තලු. නිකන් දරුණු විදියට හැසිරෙන්න පටන් ගත්තලු නේ. ඇස්සේ ලොකු දේවල් ටිකක් කර කර ඉඳියලු යා නේ. කිසි මරමුණක් තිබ්බනලු. හරියට එක රස්සාවක් කරේ නෑලු. එක රස්සාවක වැඩි කාලයක් ඉන්න බැරි ලෙඩක් තිබුණලු. ඉතින් ඔයගේ ලෙඩ ගොඩාකින් පෙළුණලු. ලෙඩ කියන්නේ ඉතින් අර වගේ ලෙඩ. මේ සෞඛ්‍ය මේ ලෙඩ නෙමෙයි මම කියන්නේ. ඉතින් මේ එයාට එයාගේ බිරිඳව හම්බුණාලු නේ. එයා තමයිලු එයාගේ සම්පූර්ණම ජීවිතේ කනපිට හැරෙව්වලු ගලින්ම දැන් ඉන්න තත්ත්වෙ. දැන් ඔන්න පුංචි පොඩු දෙන්නෙක් එක්ක හරි ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා කියලා කිව්වා. ඉතින් එයාගේ ජීවිතේ එයාට සිද්ධ වෙච්ච එයාට දැනුනම වෙනස්කම තමයිලු එයාගේ ජීවිතේ වෙනස් වුණේ එයාගේ බිරිඳ නිසා කියලා තමයි කියන්නේ. ඉතින් අපි අශානිවත් බොහොම ආදරෙන් මතක් කරනවා. එයාගේ ආදරණීය බිරිඳ මතක් කරන්න කියලාත් කිව්වා. ඉස්සරහට බර්ත්ඩේ කෙනවා කියලාත් කිව්වා. ඒකටත් අපිට කතා කරන්නම් කියලා කිව්වා. විශ්වාසයක් දෙන්න. හරි අනිවාර්යෙන් කතා කරන්න. කොහොමද ජීවිතේ වෙනස් වෙන හැටි නේ. ජීවිතේ ඕනම දෙයක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා මට දැන් තේරෙනවා. කලින් ඉඳන් තේරුණා. තව ඉස්සරහට තේරෙයි. වාට තේරුන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඕන වෙලාවක වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ අපේ ලස්සන සින්දු නම්.

0: සුබදාවල හිතවතුනි වෙලවදවල්ලිකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවෙ බලේ කොතන ඇහේ

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමෝම එකම දේ කරනවනම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝන් සුබ දහවල කිතවතුනි වෙලාවදව ලිකයි විනාඩි 7යි අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් එක. හිත නැට වෙනනේ ඇඟ පැද්දෙන අවුරසට යන්න කියලා සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මේ පැත්තට මැසේජ් කරපු කට්ටිය ඉන්නවා, කෝල් කරපු කට්ටිය ඉන්නවා. පැය මුල මතක් කරනනම් අපිට කඩලාන පැත්තෙන් ෂෝමිලා කතා කරලා කට්ටියම අහගෙන ඉන්නවා කියලාත් අපිට කිව්වා. ඉතින් ඒගොල්ලොන්වත් බොහොම ආදරෙන් උතුරු කරනවා. අලුතරින් කැරලා වැඩ කරන තැන ඉඳලා සද්දරම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. දවස පුරාවටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි අපිට කැලුම් කතා කරලා කිව්වේ. රයිට්. ඉතින් අද දවසේ අපි කතා කළේ හරි ලස්සන මාතෘකාවක්. කතා කරමින් ඉන්නේ අපි අලුත් ලස්සන මාතෘකාවක්. ඒ තමයි ඔයාගේ ජීවිතේ ඔයාට සිද්ධ වෙච්ච දැනෙනම, එහෙම නැත්නම් ලොකුම, එහෙම නැත්නම් දැනිච්චම, විශාලතම වෙනස්කම මොකද්ද කියලා. ඒක යාළුවෙකු වෙනස් වීමක් වෙන්න පුළුවන්, ප්‍රේමයේ වෙනස් වීමක් වෙන්න පුළුවන්, රස්සාය වෙනස් වීමක් වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙනස් වීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ වෙච්ච වෙනස්කමක් වෙන්න පුළුවන්. මම කැමතියි ඒක දැනගන්න. බලමු කට්ටිය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපිට ගොඩක් කට්ටිය කතා කරලා ඒගොල්ලන්ගේ වෙනස් වීම ගැන කිව්වා. ඉතින් ඒ ගැන ඔයාලට දැනගන්න පුළුවන්. තව පොඩි වෙලාවක් අපි වහගෙන දවල් 2 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ. කෝල් කරන්න 011 2510 510, WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න 0718 89 83 83. අපි යන්න හදන්නේ හන්තානේ පැත්තේ. යමු මාත් එක්ක. එළව දවල් 1:08 දැන්.

0: මල්ලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුව බර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
7: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
8: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
10: Tempo Town
9: with Ashi.
11: අසුනවයයි එක අසුනවයයි තුන. Supreme Radio.

Sunavia Ekran, Sunavia Internet, Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
2: ඔව් මට හිතුණා.
6: දෙපැත්තම කෝපේ ආයතියයි දන්නේ නැහැ මැද පෙරදිග පැත්තේ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
2: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ.
6: මැදම යුද්ධයක් මේක නේ.
2: නේ වන්දන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata
0: the welcome show
9: anugrahaya
11: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutraiya nlp hadahana obath adama nlp hadahada bala ganna
12: 89.1 89.3
0: supreme radio

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: රයිට් වෙලාව දවල් 1:49 නෙවෙයි හිතවතුනි 1:42 මේමයි ඉතින් අපිට එහෙම තමයි ඉතින් වෙනස් වෙනවනේ වෙලාව වෙනස් වෙනවා දැන් අපි අද වෙනස් වීම ගැන කතා කරේ සෑහෙන දේවල් සෑහෙන අවස්ථාවලදී වෙනස් වීමට ලක් වෙනවා ඉතින් මේ අපිට කතා කරපු කට්ටිය වෙනස් වීම ගැන සෑහෙන දේවල් ටිකක් අපිට කිව්වා ඉතින් අපිට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ අපි ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ඊළඟට සින්දු කැෆේ අරගෙන නිමේෂ් ඇවිල්ලා තිනවා ළඟටම නිමේෂත් එක්ක සින්දු කැෆේ යහන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා අපි හෙට දවසේ හරියටම දවල් 12 වෙද්දී අපි එනවා ලයිව් එක අරගෙන එහෙනම් හෙට දවල් 12ට එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ දඟ කරන්න එපා මේ හොඳ ළමයි වගේ හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් සුබ දවසක් අපි ලස්සන සින්දුවක් අහන ගමන් යන්න තමයි හදන්නේ උස්සංගුඩ පැත්තට යනවා මම පැත්තෙන් මාත් එක්ක එහෙනම් සුබ දවසක් මං මැක්

Asunavi Ekran Asunavi Tuna Supreme Radio.

0: Good afternoon. වෙලාව කියන්න අවසරද මට? දවල් දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: సింధు కెఫే.
1: දවල් දෙකයි වෙලා දෙහත් හයි දැන් වෙලාව අයිබෝවන් ගඩප්ෂන මේ මාසේ 12 වෙනි අඟහරුවාද දවස සුපුරුදු විදිහට අපේ කැෆේ එකේ වැරටික හහා පුරා කියලා මම පටන් ගන්න තමයි ලෑස්තිය. සුබ මොහොතින් ඉතින් මෙහෙමයි. ඉතින් අමුතුවෙන් සුබ වෙන දෙයක් නැහැ. දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකම් මම මේ මැදිරියේ මෙතන ඉන්නවා කියලා කියන්නේ ඉතින් සුබ කාරණාවක් තමයි. කිරි ඉතිරෙනවා. රයිට් මේ මැදිර කෝල් එකක් දෙන්න 0112510010ට. එවන් නැත්නම් 0118893993ට. වට පුළුවන් මේ පැතර WhatsApp මැසේජ් එකක් එවන්න. www.supremeradio.lk වෙබ්සයිට් එකෙන් අපි හැම කෙනෙක්වම කියන්නේ මාව විතරක් කියලා. මාව විතරක් නෙවෙයි අපි හැම කෙනෙක්වම ඔයාට ඔන්ලයින් අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ pages follow කරලා තියාගන්න කියලා උඩට මතක් කරන්න ඕනේ. අපේ Facebook page එක තියෙනවා, Instagram එකේ අපිව follow කරන්න, TikTok එකේ අපිව follow කරන්න, ඒ වගේම YouTube එකේ අපේ YouTube channel එක තියෙනවා, අපිව subscribe කරලා තියාගන්න කියලා උන්න පටන් ගන්නකොටම වර මතක් කරනවා. දැන් ඉතින් අපේ කැෆේ එකේ වැඩටික පටන් ගන්න ඕනේ. සුපුරුදු විදිහට රසබර කතා ගොඩාක් තියෙනවා අද වත් එක කතා කරන්න. හවස 4 වෙනකන් අපි ඒ ටික නිවහැනිලි කතා කරමු. ඒ අතර මේ පැත්තේ කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. රයිට්, එහෙනම් ඔන්න අපි අද අපේ කැෆේ එක වෙනස්ම විදිහට පටන් ගන්න යන්නේ. මේ සින්දුව මේ දවස්වල මාර වෛරල් ලා, මේ සින්දුවර ඩාන්ස් කව එකක් කරපු නැති කෙනෙක් නැති තරම්. අපි හමු වාහේ. දවල් දෙකයි 9:09 මන් නිමිෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: හැමෝම එකම දේ කරනවනම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාව දවල් දෙකයි විනාඩි 16යි.
2: සුබ දවස
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවලට ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
9: මට හිතුණා.
8: දෙපැත්තම කෝපේ ආයෙත්යි ආයෙත් දන්නේ මැද පෙරදිග පැත්තෙ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
9: මුන්දෝම්ම සම්බන්ධයක් තියෙන්නේ.
8: මුන්දෝම යුද්ධයක් මේක නේ.
9: නේ වන්දන්.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The Welcome Show.
11: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

දවල් දෙකයි වෙනට විසු දෙකයි දැන් වෙලා ඉතින් ඔන්න හොලිවුඩ් පැත්තෙන් අලුත් වැඩක් පටන් අරගෙන තමයි තියෙද. ඒ වැඩේ ගැන ඔයත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා ඉතින් මට හිතුණා. මම හිතනොත් ඒ දේ කරනවා කියලා ඔය අනිවාර්යෙන් දාන්න ඕනේ. Right, ඔන්න ෂූටින් පටන් ගන්න තියෙනවා A Quiet Place. ඉතින් මේ A Quiet Place කියන මේ TV series එකේ තුන්වෙනි පාර්ට් එක තමයි මේ විදිහට පටන් ගන්න තියෙන්නේ. හෙබත් නැත්තම් A Quiet Place Part 3 තමයි මේ විදිහට ෂූටින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේක නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ TV series එක අධ්‍යක්ෂණය කරන ජෝන් කියන්නේ එයාම තමයි මේක කියලා තියෙන්නේ. මොකද එයා මේ නිව්යෝක් වල ඉඳලා ගත්ත ඡායාරූපයක් එයාගේ Instagram account එකේ මුදාහැරලා තියෙනවා. ඒකට upload කරලා තමයි මේ ගැන නිල වශයෙන් තහවුරු කරලා තියෙන්නේ. අයිතිකාරම කියනවනම් ඉතින් අපිට විශ්වාස කරන්න වෙනවනේ. මේ චිත්‍රපටය 2027 ජූලි 30 එකින ලබන අවුරුද්දේ ජූලි මාස 30 වෙනිදා තමයි සිනමා ශාලාවලට නිකුත් වීමට නියමිත. මේ ෆිල්ම් එක පොඩ්ඩක් වැරද්දුවා වගේ මතකයි. TV series එකක් කියලා කියවුණානේ. එහෙම තමයි චුට්ටක් එහෙම මේ වෙනවා. මේ දවස්වල ඔළුවේ වටේ කැඩගෙන TV series film එකයි. ඉතින් මේ A Quiet Place film එක ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් Abbott Powell මේ චරිත නිරූපණය කරපු Emily ඒ වගේම Millicent ඒත් එක්කම Nova Joop මේකලු නැවතත් ඔන්න රංගනයෙන් එකතු වෙනවා කියලා තමයි ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. මීට අමතරව මේ දෙවන කොටස අපි දැක්කා මේ A Quiet Place Part 3 එකේදී Part 2 එකේදී දැන් 3 නේ යන්නේ. දෙවනි කොටසදී අපි දැක්කා මේ මර්ෆි රංගනයෙන් දායක වුණා. ඉතින් ඔන්න අපිට දැන් ඔන්න මේ තුන්වෙනි කොටසෙනුත් මර්ෆිව ඒ විදිහටම දැක ගන්න පුළුවන් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා ජැක් ඕ කොනල් ඒ වගේම ෂේසන් ක්ලාක් සහ කේටෝ බ්‍රයන් කියන නළු නිළියන් අලුතින් මේ අලුත් වැඩේට A Quiet Place Part 3 වැඩේට සම්බන්ධ වෙනවා කියලා තොන්න ඒගොල්ලෝ ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේගොල්ලන්ගේ මේ කාස්ට් එකේ එහෙම එහෙම වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි නේද? කොහොම වෙනස් වුණත් මොනවා වෙනස් වුණත් ඉතින් ඒ දේවල් තිතටම මම ඔයාට වාර්තා කරනවා කියලා අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ලබන අවුරුද්දේ ජූලි මාසෙ 30 වෙනකොට A Quiet Place වචනේ පරිසමාප්ත අර්ථයම නේද? ඒ විදිහම රඟපාන්න බෑ. නිශ්ශබ්ද තැනක් පාට්‍රියොන්න අපිට බලා ගන්න පුළුවන්. අහගෙන ඉන්න හවස හතර වෙනකන් තව කතා ගොඩක් මග එන ඔයාව හොයාගෙන. දවල් දෙකයි විනාඩි 24යි දැන් වෙලාව.

0: මට සිතුනා.
1: අසු නවයයි එක, අසු නවයයි තුන, සුප්‍රීම් රේඩියෝ. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
1: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි deni denenava
1: soduru atite sevaneli atarin vartamane aadara situvile situam karana dream night
4: sati dinavala ratri hatata
6: anugrahaya
7: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLB හන හඩ බලා ගන්න.
1: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: சிந்து கஃபே.
1: මේ දවස්වල හොඳටම වහිනවන නේද? දැන් ඔන්න ඊයේ අපි ලැක්කා අපි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. මේ දැන් මේ වැසි තත්ත්වයේ ඉස්සරහට බලාපොරොත්තු වෙන්න වෙනව කියලා. මොකද මේ බෙංගාල බොක්ක ආශ්‍රිතව තියෙන කැළිබිලි ස්වභාවය නිසා බෙංගාල බොක්ක හරි නෝටි යන්නේ. ඇයි ඔය අපිට ඔහොම නෝටි වෙන්නේ? හොඳට මේක වගේ කියන දේ අහන්නෙම නෑනේ. හරි කොහොම හරි කමක් නෑ. ඉතින් කාලුගුණේ කියලා කියන්නේ එහෙම තමයි. මේ දින විදිහට මේ හවස වෙනකොට වෙනස් වෙනවා නේද? ධර්මම කලින් ඊයේ කිව්වනේ මිනිස්සු වගේ තමයි කාලුගුණේ වෙනස් වෙනවා. හරි ඉක්මනට පොඩ්ඩ බැරි වෙන්න බෑ. ඉතින් කොහොම හරි කමක් නෑ. ඔය වෙනස් වෙන කාලුගුණේට කාලුගුණෙත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕනේ නේද? කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කරනවා ජනතාවට විමසිල්ලෙන් ඉන්නේ කියලා. විශේෂයෙන් මේ පවතින වර්ෂාවත් එක්ක ඔන්න ජලාශ කිහිපයක් මේ වෙනකොට වාන් දමලා තියෙන. එතකොට ඒ අසබඩ ඉන්න ජනතාවට සැලකිල්ලෙන් ඉන්න කියලා ඔන්න කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයාටත් කියන දෙයක් තියෙනවා මේ පහත් දින්වල බිම් මට්ටම් වල ඉන්න ජනතාවට. මොකද මේ එහෙම මේ වෙනකොට නිවේදන නිකුත් කළ තියෙනවා නම් අදාළ ස්ථානවලින් ඉවත් වෙන කියලා. අනේ ඉවත් වෙන්න නෑ නෑ, ඔය කිව්වට හිත වෙනකොට ඕක අඩු වෙලා යයි, වතුර බැහැල යයි, මේ අපි මේ ඒ කාලෙදම් මෙතන මේ ඉන්නේ ප්‍රතිච දවස් ඉඳන් එහෙම මුකුත් වෙලා නෑ කියලා එහෙම වෙන්න එපා. අවදානම් නිකුත් වෙලා තියෙනවා නම්, නිවේදන නිකුත් කළ තියෙනවා නම් ඒ අදාළ ස්ථානවලින් ඉවත් වෙන්න. මොකද අපි පරිස්සම් වෙනවන, අපේ ජීවිත පරිස්සම් කරගන්න ඕන. අනේ ඒක නිසා ඒ නිවේදන වලට කීකරුවෙන්. ඒ වගේම සමහරක් පැතිවලට මේ වෙනකොට ණය යාමේ අනතුරු පවා නිකුත් කළ තියෙන. ඉතින් ඒ අදාළ ස්ථානවලින් ඉවත් වෙන්නේ බලධාරීන් කියන නිවේදන වලට කීකරු වෙන්න කියලා ඔන්නවට මතක් කරනවා. ඉතින් ඔන්න වැස්ස වහිනවා කියලා දන දන කුඩේ ගෙදර දාලා එන්න එපා මම වගේ. පොඩ්ඩක් එහෙම වෙනවනේ, ඊයේ කුඩේ ගෙනවොත් අද මිස් වෙනවා නේ මන්දානේ. මොකද මේ වෙලා තියෙන එක නිසා මම වගේ වෙන්න එපා. මේ දවස්වල කුඩේ ළඟ තියාගන්න රේන්කෝට් එකක් හරි කමක් නැහැ ළඟ තියාගන්න නේද? වැස්ස තිබුණාට පස්සේ ප්‍රශ්න ගොඩයි, ලෙඩ හැදෙනවා. ඊට පස්සේ අයියෝ එපා වෙනවනේ මේ වැස්ස කාලේ සෙම හැදෙනවා කියලා කියන නේද? ඒක නිසා ලෙඩවලුන පරිස්සම් වෙන්න කියලා මතක් කරනවා. කුඩේ ළඟ තියාගන්න කැඟට ගුණන්නේ දව්වටයි වැස්සටයි දෙකටම අපිට උදව් වෙන කෙනානේ අපේ කුඩේ කියලා කියන්නේ. අවසනාවක මහත මම කුඩේ අද දාලා වැහිනවා කියලා දැන දැන දැන්නදි තිබුදේ පාන්දර පොඩ්ඩක් කලබලේනේ. මම වගේ වෙන්න එපා. වා කුඩේ අරගෙන යන යන තැන්වල යන්න වහිනවා කියලා දන්න නිසා පොඩ්ඩක් පාරවල් ලිස්සනවා වැස්සට පස්සේ. ඒක නිසා හෙන හයියෙන් යන්න එපා. වාහනවල වේගය සාමාන්‍ය මට්ටමින් යන්න, ඕනට වඩා හයියෙන් යන්නත් එපා. මොකද ඊට පස්සේ පාරවල් ලිස්සලා ඊට පස්සේ මාර්ග අනතුරු සිද්ධ වෙනවා. ඒක නිසා මේ අනතුරු අවම කරගන්න එක අපේ වගකීමක්. ඒක නිසා ඒ ගැනත් වග බලා ගන්න කියලා ඔයාලට මතක් කරගෙන අපි යමු සින්දුවක් ගන්න. හවස 4 වෙනකන් මං එන්නවා මෙතන. දවල් 2:39 then

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දු එහෙම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema ude hatata
6: The Welcome Show.
2: අනුග්‍රහය.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: 89.1 89.3
0: Supreme Radio.

දවල් දෙකයි විනාඩි 53යි දැන් වෙලාව. ඉතින් ඔන්න අපි හැමෝම ගොඩක් ආදරය කරන අදටත් බලනකොට ඇහැට කඳුලක් ගේන සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි මේ. හැබැයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන තමයි අපි කතා කරන්නේ. ටයිටැනික්. ටයිටැනික් කියලා කිව්වම නේද අදටත් අපිට මතක් වෙනකොට හිතට නිකන් අනේ අපරාධේ පෞජෙක් වගේ ෆීලිං එකක් එනවා නේද? ඉතින් ටයිටැනික් මූවි එක අධ්‍යක්ෂණය කරේ අපේ මේ හොලිවුඩ් වල ඉන්න ඉතාමත් දක්ෂ සුවිශේෂී අධ්‍යක්ෂකවරයෙක්. ඒ තමයි ජේම්ස් කැමරන් කියලා කියන්නේ. ඉතින් ජේම්ස් කැමරන් කියලා කියන්නේ සුවිශේෂී අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එයාට සුවිශේෂී භාවය ගන්න ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙච්ච කෙනෙක්. ඉතින් මේ ජේම්ස් කැමරන්ගේ තිබිලා තියෙන මේ ටයිටැනික් ෆිල්ම් එක රෝගත කිරීම කරන අතරතුර හරි අමුතු නීති ටිකක්. මට හිතෙන මේ ටික ඔයාට කිව්වොත් හොඳයි කියලා දැනගන්නත් එක්ක. ජේම්ස් කැමරන්ට ෆීල්ඩ් එකේ තියෙන කියන නම තමයි අයන් ජිම්, යකඩ ජිම් කියන නම. ඉතින් මේක හැදිලා තියෙන්නේ පොඩ්ඩක් යා සෙට් එකේ පොඩ්ඩක් කෑ ගහලා පොඩ්ඩක් දන්නේ නැද්ද අපිට බය බය කරගෙන ඉන්න. අර මොකද නැත්තම් කට්ටිය කෑ ගහලා බය කරන් හිටින්න නැත්තම් වැඩේ හරියට හොඳ රිසල්ට් එකක් ගන්න වෙන්නේ නැද්දනේ. ඉතින් ඒක නිසා තමයි මෙයාට මේ නම සෙට් එකේදී වැටලා තියෙන්නේ. දැන් ඔය ටයිටැනික් ෆිල්ම් එක ෂූට් කරනකොට මේ පොඩි කටකතාවක් කියා ජේම්ස් කැමරන් කාටවත් බාත්รูම් යන්න දීලා නැහැ. ඉතින් මට පොඩ්ඩක් ඕක ගැන හොයන්න ඕනේ කියලා හිතුණා. දැන් ඔයාලට මතකද මේ ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා ලයිෆ් බෝට් සීන් එක. ඉතින් ওই සීන් එක ෂූටින් කරනකොට පෑ ගණක් වතුර ඉන්න සිද්ධ වෙනවානේ. කොමරි ඇත්තටම මේකේ පෑ ගණක් වතුර ඉන්න සිද්ධ වෙලා තියෙනවා මේ ලයිෆ් බෝට් සීන් එක ෂූට් කරනකොට. ඉතින් ඒක නිසා මේ කැමරන් කියලා කියන්නේ සෙට් එකේ ටයිම් වේස්ට් කරන, කාලේ නාස්ති කරන ගොඩක් අකමැති කෙනෙක්. ඒක නිසා මේ අතිරේක රංගන ශිල්පී ශිල්පිනියට කියලා දෙනවා බාත්รูම් එකට යන බාත්รูම් බ්‍රේක් එකක් ඉල්ලුවොත් ගෙදර යවනවා කියලා මෙයා කියලා තියෙනවා. හැබැයි ඉතින් මේ කැමරන් පොඩක් වැගේ එක කියලා තියෙනවා. මොකද වැඩේ කරගන්නත් ඕනනේ. ඒක නිසා හැබැයි තින් බ්‍රේක් දීලා තියෙනවා. බ්‍රේක් දුන්නේ නැහැ කියන එක නෙවෙයි, බොහොම අඩුවෙන් තමයි බ්‍රේක් දීලා තියෙන්නේ වැඩේ කරගන්න ඕන නිසා. ඒ වගේම තමයි ගොඩක් අඩුවෙන් බ්‍රේක් දීලා පොඩක් ස්ට්‍රික්ට් විදිහට තමයි සෙට් එකේ ජේම්ස් කැමරන් ඉන්නේ. හැබැයි ඒ වුණාට එයා ඒ ගන්න උත්සාහ කරපු ඒ රිසල්ට් එක නම් ද බෙස්ට්. ඒ වගේම තව දෙයක් තමයි අපි මේ ටයිටැනික් මූවි එකේ හම්බ වෙන ප්‍රධාන චරිත දෙක තමයි රෝස් සහ ජැක්. එතකොට මේ රෝස්ගේ චරිතය කරන්නේ කේට්. ඉතින් මේ කේට්ටත් පොඩි පොඩි සිද්ධි කිහිපයකටම මූණ දෙන සිද්ධ වෙලා තියෙනවා. කේට්න මේක ඉන්ටර්වියු එකකට කියලා තියෙනවා මේ කැමරන් කේට් මේ වෙට් සූට් එක අඳින්න දීලා නැහැ. ඒකට හේතුව තමයි කැමරා එකට ඒක පේන නිසා සහ ඇඟේ ෂේප් එක වෙනස් වෙන නිසා මේ වෙට් සූට් එක කේට් අඳින්න දීලා නැහැ. මේක නිසා කේට් අසනීප වෙන්න සිද්ධ වුණා කියලා කියනවා. මොකද අර සීතල ඇඟේ ලුම් සීතල නිසා එයා අසනීප වෙලා තියෙනවා මේ සිද්ධිය නිසා. ඒ වගේම තමයි තව රසබර සිද්ධීන් ගොඩක් වෙලා තියෙනවා මේ ටයිටැනික් මූවි එක රූගත කිරීම කරන අතරතුර. තව දෙයක් තමයි අපේ රෝස්ට් එහෙම නැත්නම් කේට් ජීවිතයත් මරණයත් අතර සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයාලට මතකද මේ ටයිටැනික් මූවි එකේ එක සීන් එකක් තියෙනවා රෝස් යනවනේ අර ජැක්ව හිර අර හිර කරලා තියෙන කාමරේ නිදහස් කරන් එන්න. එතකොටත් නැව බාගෙට ගිලිමින් තමයි තියෙන්නේ. කොහොම හරි මේ දෙන එනකොට එක තැනකට ගේට්ටුවක් තියෙනවා. ওই ගේට්ටුව අරගන්න විදිහක් නෑ ලොක් වෙලා. ඊට පස්සේ වේට කෙනෙක් කියලා මේ දෙන උදව් කරනවා. හැබැයි එයත් මගින් වැඩේ දාලා යනවා. මොකද වතුර එන්න වැඩි වෙනකොට මෙයත් බය වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙන යතුරක් අරගෙන අර ගේට් එක අරිනවනේ. ඉතින් ඔන්න ඔය සීන් එක ෂූට් කරනකොට කේට්ගේ කබාය අර ගේට්ටුවේ පැටලිලා තියෙනවා. කොහමද කේට් තප්පර ගාණක් විතර වතුර යට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොහමද අරක ඉතින් බේරගෙන උඩට ඇවිල්ලා හති දානකොටම කැමරන් මොකද්ද කියලා තියෙන්නේ? Right, let's go again. හැබැයි අපි නම් බලාපොරොත්තු වෙන්නේ ඔට අවුලක් නෑ නේද කේට්? අපි ඊළඟ සීන් එකට යන්න පුළුවන් වෙයිද වගේ එකක්. හැබැයි එහෙම නෙමෙයි. යා කෙලිම රයිට් අපි කાય කරමු වගේ එකක් තමයි කියලා තියෙන්නේ. ඉතින් කොහොමද කේට් ඔපෙරා ෂෝ එකකද කියලා තියෙනවා. ආයෙම ජේම්ස් ගැබරන් එක වැඩ කරනවා නම් මට සල්ලි ගොඩක් ඕනේ කියලා. හැබැයි පස්සේ ඇවටා දෙවෙනි ෆිල්ම් එකේදී අපි දකිනවා කැමරන් එක කේට් වැඩ කරනවා. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නේද වැඩේ හොඳට කරන්න නම් පොඩ්ඩක් ඉතින් ඇග්‍රසිව් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව හොඳ සීන් එකක් වෙලා තියෙනවා. මේ ටයිටැනික් බජට් එක ඇවිල්ලා ඩොලර් මිලියන 200කට වඩා ගියාම ඉතින් ෆොක්ස් ස්ටුඩියෝ එක කියලා තියෙනවා මේ කැමරන්ට අපිට දැන් ෆිල්ම් එකේ ඩියුරේෂන් එක පැය 3ක් පැයක් විතර මේක කට් කරන්න පුළුවන් වේද කියලා කැමරන්ට කියලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා. කැමරන් මොකද කරලා තියෙන්නේ? එයා මොකද මීටින් එකේ තිබ්බ මේසට එකපාරට ගහලා හයියෙන් බැනලා තියෙනවා. ඔයාට ඕනේ මේක මේ මූවි එක කට් කරන්න. දෙහෙනම් ඔයාට මම වස් කරන්න සිද්ධ වෙනවා. ඔයාට මම වස් කරන්න ඕන නම් ඔයාට මම මරන්න තමයි ඒක කරන්න වෙන්නේ. මරලා තමයි මම වස් කරන්න වෙන්න ඕනේ වගේ එක සැර ප්‍රකාශනයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ජැකුත් පොඩි පොඩි රන්දු සරුවල් ඇති කරගෙන තියෙනවා මේ ටයිටැනික් මූවි එක ෂූටින් කරන අතරතුර. හැබැයි ඉතින් අන්තිමදී මොකද ෆයිනල් රිසල්ට් එක මේ හැම දෙයකටම පිටිපස්සෙන්? මේ හැම දෙයක් සිද්ධ වුණාට පස්සේ ෆයිනල් රිසල්ට් එක තමයි ඔස්කා සම්මාන 11ක්, ඒ වගේම ඩොලර් බිලියන 2.2 ආදායමක්, වගේම ලෝකෙම ආදරය කරපු ෆිල්ම් එකක් අද රජ්‍යමානයි ටයිටැනික් ෆිල්ම් එක. වගේම තමයි අපි හැම කෙනෙක්ම ගොඩක් ආදරය කරන අපේ හදවත් වැළඳ ගන්න ගීතයක් තමයි මේ ටයිටැනික්
මූවකම සිින්දු මයිහට විල් ගෝන් සලින්ටියන්තමයි ගයන කරන්න ෆිල්ම් එක ගැන කතා කරමු නිසා අපි අහමෝ ටයිටනික් මූ එක සිින්දුව. මේ මියසික ඇහැනකොටම අපේ හදවත නිකම් මොකක්ද මොකක්ද වෙලා යරෝනේ. දවල් දෙකයි විනාඩි 58යි දැන්.

0: ගුඩ ඉවනින්. ද වෙලාව හවස තුනයි වෙනාට දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

හවස තුනයි විනාඩි 8යි දැන් වෙලාව. ඔන්න ආයමස් සැරයක් ඔයාව හොලිවුඩ් වලට තමයි මම එක්කගෙන යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ළඟ ළඟම සීතල බැට්මෑන් එනවා. සීතල බැට්මෑන් කිව්වේ මොකක්ද? මොකක්ද මේකේ තේරුම? සාමාන්‍යයෙන් බැට්මෑන් කියලා කිව්වම අපිට මතක් වෙන්නේ හරි පොඩක් ටිකට අඳුරු එහෙම වයිබ් එකක්නේ. දැන් මේ මොකද්ද මේ සීතලත් එක්ක බැට්මෑන්ට දෙන සම්බන්ධ කියලා නේද ඔයා දැන් ඔය මගෙන් අහන්නේ යන්නේ? The Batman Part 2 චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ Matt Reeves. ඉතින් ඔන්න එයා තමයි අධ්‍යක්ෂකවරයා තමයි ඔහුගේ ex ගිනුමේ. මේක නිල වශයෙන් තහවුරු කරලා තියෙන්නේ Batman Part 2 ෆිල්ම් එක ඉස්සරහට එනවා කියලා. ඉතින් ඒ වගේම ඔන්න තව දෙයක් අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්. මේ හිමෙන් වැහිච්ච ගෝතම් නගරයේ ඔන්න කැමරා ටෙස්ට් දර්ශන කිහිපයකුත් ඔන්න අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් කට්ටියට ගෙස් කරනවා මේ පාර අපිට පොඩ්ඩක් සීතලත් එක්ක බැට්මෑන් ෆිල්ම් එක බලන්න පුළුවන් වෙයි වගේ එකක්. ඉතින් අපි දැක්කා බැට්මෑන් පළවෙනි චිත්‍රපටයේදී වැස්සත් එක්ක ටිකක් අඳුරු පරිසරයක් තමයි මේ පළවෙනි ෆිල්ම් එකේ ගොඩනගලා තිබ්බේ. ඔන්න දැන් දෙවන චිත්‍රපටයෙන් අපිට ශීත ඍතුව වින්ටර් එහෙම ඒ ශීත ඍතුව වගේ පසුබිමක් අපිට බලා ගන්න පුළුවන්. එහෙම එකක් වගේ තමයි නිර්මාණය වෙන්නේ වගේ ඉඟියක් තමයි ඔන්න දැම්ම තියන් දෙන්නේ. ඒ වගේම මේ බැට්මෑන්ගේ රථේ දිනවනේ බැට්මොබයිල් එක. ඉතින් මේකත් අපිට බලා ගන්න පුළුවන් හිම මත දාවරි වෙන ආකාරයේ වීඩියෝ කිහිපයකුත් පළ කරලා තියෙනවා. ඉතින් ඔන්න ඒකෙන් ෆෑන්ස්ලට පොඩි දෙනවා මේ ඉඟියක් මේ රයිට් මේ පාර හිමත් එක්ක තමයි බැට්මෑන් ගේම ගහන්න කියලා. ඒ වගේම තමයි මේ හිම සහිත පසුබිමක් තියෙන නිසා ගොඩක් මේ ෆෑන්ස්ලා ගෙස් කරනවා මේක

දෘෂ්ටයා බොහෝ දුරට මිස්ට. ්‍රීසි වේ කියලා මේ අනුමානයක් විතරයි නිල වශයෙන් මේ ගැන කවරුත්තාම තහවුරු කලන අපේ කටිදි දන්න ඇද ගෙස් කරලා තිවරයි දෘෂ්ටයා කවද කියලා. ඒවගේ මේ ෆිල්ම් එක ෂූටිං කරන්න ඔන්න දැන් නිල වශයෙන් ආරම්භ වෙලා තමයි තියෙන දස් විසි හතේ ලබන අවුරුද්ද ඔක්තෝබර් මාසෙ පළවෙනිද ෆිල්ම් එක රිලිස් කරන්නත් ඔන්න නියම් මිත්තයි. ඒවගේ රොබට් පැටින්සන් තමයි ඔන්න මේ පාර බැට්මෑන් විදිහට බ්‍රූස් වේයින් විදිහට රංගනින් දායක වෙන්නේ. ඒවගේ කොලින් ඉන්නවා, ඇන්ඩි ඉන්නවා, ජෙෆ්‍රී ඉන්නවා. මේගොල්ලෝ හතුරු සෙට් එකට තමයි පෙන්ගුයින්, ඒවගේම ඇල්ෆ්‍රඩ්, ඒත් එක්කම මේ ගොඩන් මෙන්න මේ කියන කැරක්ටර්ස් වලට තමයි මේ කට්ටිය දායක වෙන්නේ. Right, ඉතින් ඔන්න ඔය විදිහට තමයි බැට්මෑන් දෙවනි ෆිල්ම් එකේ වැඩ ටික සිද්ධ වෙන්නේ. ඇල්ෆ්‍රඩ් කියන්නේ ඉතින් බැට්මෑන්ගේ දකුණු අතනේ නේද? Right, එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස හතර වෙනකන් ඔය විදිහටම වහගෙන ඉන්න. හවස 3යි විනාඩි 10යි දැන්. Sindhu Cafe.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්තියන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුව බර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදල පෙර
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවලට ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
7: ආ මට හිතුණා.
6: දෙපැත්තෙම කෝපේ ආයතියයි දන්නේ මැද පෙරදිග පැත්තේ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
7: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ.
6: මම යුද්ධයක් මේකනේ.
7: නේ වන්දන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: හැමෝම එකම දේ කරනවා නම් එතන තරංගය වැඩි. ඒ නිසා තියෙන අවස්ථා මොනවද කියලා බලලා අමුතු විදිහට ඔයාගේ ගමන පටන් ගන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.
6: සින්දු කැෆේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මතක් කරන්න යන්නේ හවස 3යි විනාඩි 36 දැන්
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
5: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
5: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The Welcome Show.
2: Anugrahaya
10: NLP hadahana Lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obat adama NLP hadahada bala ganna
0: 89.1 Supreme Radio.
11: Supreme Radio.
0: Wagee hande, wagee rata.

0: ಸುಮ್ಮನೆ ಅಲ್ಲದ್ ಮುಗಿಸ್ತಾರ.
1: ಆರ್ಟಿಸ್ಟ್ ಗಾಸಿಪ್.
0: මතකයි අපේ අම්ම ඉස්සර ෂෝටි කාලේ කතාවක් කියනවා. හරිද? දැන් මම ඉපදෙනකොට දැන් මම නොවැම්බර් 22 න මගේ බර්ත්ඩේක විශ්විශ් කරන්න මම ඉපදෙනකොට මාත් එක්ක තව මේ 6 දෙනෙක් ඉපදලා තියෙනනේ. මාත් එක්ක 5යි, ඔක්කොම 6යි. එක පිරි බෝඩ් එකටම එක පිරිමි ළමයි, අනිත් 5 දෙනාම ගෑනු ළමයි. හරිද? ඉතින් මේ එක්කෙනෙක් ඉන්නාලු හැමදාම මහ රෑට කෑ ගහලා අඬනවලු බෝඩ් එකේ ඉන්න ළමයි ඔක්කොම ටික හැරෙනවලු. ඉතින් ඒ ගොඩක් අය හිතුවේ මේ ඒ අර බොයි වෙන්න ඇති කියලා. නැහැ, ඒ ළමයා තමයි හරිම නිෂ්කලංකම ළමයා, වෙන කවුරුත් නෙමෙයි මම. මම අඬන්න ගත්තම මුළු බෝඩ් එකේ ඉන්න බබාලා ටික ඔක්කොම ටික මේ හැරෙනවා. ඉතින් එච්චරටම කට සද්දයි. දැන් මේක කියන්න හේතු මන් එක මතක් වුණේ එකම දවස ඉපදේශුව දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ දෙන්නගේ ගොඩක් දේවල් සමානයි. දැන් සාමාන්‍යයෙන් එකම දවස ඉපදෙනවා නම් අපේ ඔළුවට ටක් ගාලා යන රයිට් ට්වින්ස්ලා වෙන්නේ නැති. සාමාන්‍යයෙන් ට්වින්ස්ලාගේ පෙනුම සමානයි. ඒගොල්ලන්ගේ හැකියාවලු බොහෝ දුරට සමාන වෙන්න තියෙන ඉඩකඩ සම්භාවිතාවය ගොඩක් වැඩිනේ. නෑ, එහෙම නෙමෙයි. මේ දෙන ට්වින්ස්ලා නෙමෙයි, මේ දෙන්නා ඇවිල්ලා දශක දෙකක දෙන්නේ. හැබැයි මේ දෙන්නා රූපිනුත් පොඩි සමානකම් ටිකක් තියෙනවා. මේ දෙන්නගේ හැකියාවනුත් තියෙනවා, සමානකම් තියෙනවා. ඒ වගේම තමයි මේ දෙන ඉදිරියට තියෙනත් එකම දවස ඉන්දියාව පැත්තට තමයි යන්න ලෑස්ති වෙන්නේ මේ දෙන්න කවුද කියලා බලන්න. ඉතින් බොලිවුඩ් වල පළවෙනි සුපිරි නිලියෝ කියලා කියන දෙන්නෙක් ඉන්නවානේ. ඒ තමයි වයිජූ සහ නික්කෙනා තමයි ශ්‍රීදේවි. ඉතින් මේ දෙන්නා අසම සම රංගන වේදිනියන් දෙන්නෙක්. මේ දෙන ඉපදලා තියෙන්නේ තරමම කලින් කිව්වා වගේ එකම දවසේ අගෝස්තු 13 තමයි මේ දෙන ඉපදලා තියෙන්නේ. හරි, එකම දවස ඉපදෙන එක නම් හරි, ඒක නම් අහපු දෙයක් වෙන්න පුළුවන් දෙයක් කියලා අපිට කියන්න පුළුවන්නේ. ඒ වගේම මේ දෙන්නගේ සමානකමුත් ගොඩක් එක වගේ. රයිට්, මොනවද දන්නවද? මේ දෙන්නම දකුණින් ඇවිල්ලා උතුර දිනපු දෙන්නෙක්. දෙන්නම ඉපදෙන්නේ දකුණු ඉන්දියාවේ. දෙන්නම බොලිවුඩ් සිනමාවට එන්න කලින් දකුණු ඉන්දියානු සිනමාව ජයග්‍රහණය කරා. ඉතින් එදා හින්දි භාෂාව හරියටම බැරිව උතුරට ගිය මේ දෙන්නා තමන්ගේ දක්ෂතාවෙන් මුළු ඉන්දියාවම තමන්ගේ පාමුල දනගස්සන්න සමත් වුණා. ඒ වගේම අනිත් සමානකම තමයි නර්තනය. නර්තනය කියලා කියන්නේ නිකන් හැතරම ඉන්දියාවේ නිකන් පොදු භාෂාව වගේ නේද? දැන් වෛජයන්තිමාලා කියලා කියන්නේ සම්භාව්‍ය නර්තන කලාව සිනමාවට ගෙනාවු පුරෝගාමියා. ඉතින් ඇගේ නර්තනයේ තිබුණේ ප්‍රෞඩත්වයක් සහ මේ ශාස්ත්‍රීය ගතියෙන් පිරිච්ච නර්තනයක් තමයි අපිට ඇගෙන් බලාගන්න හැකියාව ලැබුණේ. ඉතින් වෛජයන්තිමාලා කියලා කියන්නේ නර්තනයේ යෙදෙනකොට ඇගේ මුළු සිරුරම කතා කරනවා වගේ එච්චරටම ලස්සනට ඇය ලටනවා. ඉතින් ඒ වගේම නර්තනයේ යෙදෙනවා. ඉතින් ඒ සමානවම නර්තනය කරන්න පුළුවන් නර්තනයේ යෙදෙන පුළුවන් කෙනෙක් තමයි ශ්‍රීදේවි කියලා කියන්නේ. මේ දෙන්නටම නර්තනය කියන දේ උපතින්ම ලැබිච්ච වරමක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. අනිත් කාරණාව තමයි තම තමන්ගේ යෝග්‍යයන්වල රජිනියන්. දැන් වෛජයන්තිමාලා 50 සහ 60 දශකවල රාජ් කපූර්, දිලීප් කුමාර් වගේ දැවැන්තෙන් අභිබවල එයාගේ නම තිරේ මත රඳවා ගන්න සමත් වුණා. ඒ වගේම තමයි ශ්‍රීදේවි 80 දශකයේ අමිතාබ් බච්චන් වගේ නළුවන් ඉදදි පවා තනියෙන් චිත්‍රපටයක් විකුරන්න පුළුවන් එකම නිලිය බවට ඇය පත් වුණා. ඉතින් මේ දෙන්නම තමන්ගේ යුගයේ වැඩිම මුතලක් අය කරන නිලියන් වුණා මේ දෙන්නම. ඒ වගේම අනිත් එක තමයි පුදුම සහගත නික්මයාව සහ අමරණීයත්වය. ඉතින් වෛජයන්තිමාලා අදටත් වයස අවුරුදු 91 වුවත් තමන්ගේ අභිමානීය රූපය රැකගෙන හරිම ගෞරවනීය විදිහට ජීවත් වෙනවා. ඉතින් ශ්‍රීදේවි අපි අතරේ සමුගත්තත් ඇය තිරය මත ඉතිරි කරපු ඒ මායාවී රංගනය හැමදාමත් අපි තුළ තියෙනවා. ඒක සදා අමරණීයයි. ඒවට රීප්ලේස්මන්ට් නැත. එකම දවසක ඉපදිච්ච මේ දෙන්නා සිනමාව ඇතුලේ එකම විදිහ පාරක් කපාගෙනට පුදුම හිතනවනේ නේද? නේ, හරි, එකම දවසේ ඉපදිච්ච එක නම් ඕකේ. හැබැයි මේ දෙන්නගේ තියෙන රංගන හැකියාවන්, නර්තන හැකියාවන් නේද? ඉතින් ඒත් ඒ ජනප්‍රියත්වය මෙන්න මේ වගේ දේවල් ගොඩක් සමානකම් තියෙනවනේ. මේ දෙන්නගේ රූපෙනත් පොඩක් වේදන එක වගේ කියලා කියනවා ගොඩක් අය. ඉතින් මේ දෙන්නම සැබෑම ලෙසම රූපේ සහ රංගනේ වගේම නර්තනේ අභිමානවත් සලකුණු විදිහට තමයි සැලකෙන්නේ. හරි, එහෙනම් අපි සින්දුවක් අහන්න යන්න ඕනේ. ඊට කලින් වෙලාව මතක් කරන්න ඕනේ 3:30 වෙනකම් 9:00 ද

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුක මොකක්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
4: 89.1 89.3

0: ಸಿಂಧು ಕೆಫೆ.
1: හවසතුනයි විනාඩි 50යි කියලා කියන්නේ ඔන්න නිමේෂා ඔයාගේ වෙලාව හර කියන එක තමයි ඒවට මතක් කරා. මන් දන්නවා ඒක නිසානේ මේ යන්න සරසන්නේ. හැබැයි ඔයා දන්නවා මම ගියාට පස්සේ කවුද මෙතනට පායන්නේ කියලා. නිමේෂා බැස යනකොට ආශි පායනවා. ඔයාලා මුලින් හවස 4 ඉඳලා ආශිත් එක්ක ටෙම්පර් ටවුන් නහන්න. මම එනවා සුපුරුදු විදිහටම හෙට අපේ කැෆේ එක ඕපන් කරන්න දවල් 2 වෙනකොට. නිකන් ගෙන නැහැ සිඳු ගොඩකුයි රසබර කතා ගොඩකුයි අරගෙන තමයි මම එන්නේ. හෙට බදාදා කියලා කියන්නේ අපේ ක්ලාසික් සිඳු ප්ලේ වෙන දවස. 70-80 දශකවල සිඳු තමයි හෙට අපේ ප්ලේ වෙන්නේ. ඒක නිසා ඔන්න තවත් ඉන්ටරෙස්ටින් නේද? ගෙහින් එන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. හවස 3:52යි. මන් නිමේෂා.

0: අනේ මෙහෙමත් ෂෝයක පටන් ගන්නකොට හම්මෝ කියනද? ඒක තමයි වැඩේ. මෙහෙත් හරි වැස්ස, ඔහෙත් හරි වැස්සද? විස්තර කියමු, අපි කතා කරමු. දැන් වෙලාව 7:04.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
0: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio Supreme.

0: down.
1: Hatteru, hatteru.
2: හතරයි එකයි වෙලාවෝ සුබ සැන්දෑවක් හිබර කාලගුණයක් තියෙන්නේ. ඉතාම තත්ත්වය භයානකයි. පරිස්සමට වැඩරල ගෙවරන කටයට මතක් කරන්න ගොඩක් එම හාගෙනයන්න වැසර වෙන්න පා පරිස්සමින් ගෙවල්වලට අන්ඩුවන අපි නඟ ඉතින් පරිස්සමින් වැඩගන්නවා. එමනම් ඉතින් වැඩේ පටන් ගන්න ඕනි. අද මං අද ලස්සන කතාවක් වාට කියනවා පැටියෝ. අද දවසේ කතාව මෙන්න මේකයි. මාතෘකාව අසා සිටින්න ඔබ. ඔබට වෛර කරන නමුත් සැමවිටම ඔබ අසලම රැදී සිටීමට උත්සාහ කරන පිරිස ගැන කල්පනාකාරී වන්න. ඕකේ, කවුද හිනා වෙන්නේ? හිනා යනවනේ මේ කතා අහනකට. රයිට්, කල්පනාකාරී වෙන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියනවා. ඒ නිසාද මම වහගෙන ඉන්න හවස 6 වෙනකන් ඉන්න මම මේ පැත්තේ. රයිට්, කවිලි යන කට්ටියට කවිලි යන්න, සින්දු ඉල්ලන කට්ටියට සින්දු ඉල්ලන්න එකතු වෙන්න. සින්දු නම් ඉල්ලන්න එපා, සමා වෙන්න වැරදුනා. සින්දු වලට එකතු වෙන්න 0118 8939 8939 WhatsApp number එක සුපුරුදු විදිහට තියෙනවා. ඒත් එක්කම මම පොඩි වෙලාවකට TikTok live එකකටත් ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාවේ Supreme Radio TikTok fan page එක follow කරලා live එකට යන්න කියලා මතක් කරනවා. කැමති නම් විතරයි යන්න, නැත්නම් ඉරිගේ ඕනේ අවුලන්නේ shape. එතකම 0112 510 510 අපේ හොට්ලයින් එකත් යනවා. විතරක් නෙමෙයි යන්න, සුප්‍රීම් රේඩියෝ කියලා Facebook එකට ගිහලා සර්ච් කරලා අපේ page එක like කරලා follow කරලා තියාගන්න. ඒවා ඉතින් වැදගත් දේවල් ගොඩාක් දේවල් upload කරනවා අපි දවස ගානේ. ඒවා බලන්න. ඒ වගේම අපේ සුප්‍රීම් රේඩියෝ YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඒක තියෙනවා අපේ චාමරගේ travel with supreme. ගොඩාක් දේවල් upload කරලා තියෙනවා, බලන්න ගිහිල්ලා. right, බලලා comment එකක් එහෙම දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට පටන් ගන්න හදනේ අද දවසේ සුපුරුදු විදිහට. tempo town da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da da

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
2: anugrahaya
4: suba dawasak
2: aluth vela
5: pahasu vela
6: tagi wedi vela
7: dawasa subai sihina dinai suba dawasak chaathika lotarai mandalaya
8: lova sundara thunu paradise
2: mana bendulu ese nogetulu tan soya utuma yamu satcharayak
8: Travel with Supreme.
2: Satya Davas Paheva.
9: The Welcome Show Ahana.

එහෙම වෙන දෙයක් නැහැනේ. මම මෙතන ඉන්නකොට මේ පැත්තට එන්නයි කියලා ඔබට ආරාධනා කරන්නේ. මම ඔබටයි මේ ආරාධනා, ඔබටයි මේ ආයාචනා. TikTok live එකට යන්න හදන්නේ. වසීම්, thank you so much. ඔයා අපිට gift ගලක් දුන්නා. හරිද? ඉතින් ඔයා වෙනුවෙන් අපි සින්දුවක්වත් එක සින්දුවයි ඉල්ලුවේ. හරීම නිහතමානී විදිහට සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන්ම ඉතින් අපේ ලයිබ්‍රරි එකෙන් අපේ සින්දුව එළුවා අපිට දෙනවා, කිසි ප්‍රශ්නයක් නැතුව. අද දවසේ උනාට පළවෙනි කමෙන්ට් එක මගේ ලයිව් එකට ආවේ එරා බලාගෙන ඉන්න මම දන්නවා. දිගටම ලයික් කර කර ඉන්නවා. Thank you so much. සඳුචිවවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම රුවන් ඉන්නවා. මෙහෙමයි, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් මේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙන නිසා කමෙන්ට් එන්නේ පොඩ්ඩක් පරක්කු වෙලා. මේ නිසා කවුරුත් තරහ වෙන්න එපා. ඉතින් පුළු පුළුවන් විදියට කමෙන්ට්ස් කියවනවා. පූර්ණිමා ජෝටි දෝනිමත් එක්ක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ ගොමෙන් තුවන් සබාර ඔයාව ආදරෙන් මතක් කරන භාග්‍යනුවරින් ඔයාව සුපුරුදු විදියට එකතු කරගන්නවා. මට බැනලා ගියා එක්කෙනෙක්, මෙවන් කියලා එක්කෙනෙක්. යාමට හොඳටම බැන්න ඉල්ලෝ සින්දු ඤා කියනවා කිව්වා. ඤා නම් ඉතින් ඤා තමයි. ඉතින් නැත්නම් අපි මවන්නේ ඤා. ඤා තමයි. ඤා ඤා යයි යයි යයි යයි තමයි. Right, okay. Christino, Ayabu, Veronica, thank you so much, darling. Wow, thank you for coming. Thank you for coming. Hi, hi, Kianna. Ik manata. Hi, hi, Kianna. Netnang. Mata. Oya, ganda beri venava. Right, manga. මාලා සඳනායක මට කෝල් කරානේ. අනේ එයාමට කතා කරා. පානදුරේ ඉඳලා. හරිද? එයාගේ හස්බන්ඩ් ධම්මික ආතරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම හෂී ශෂි දෝලා දෙන්නමයි. එයාගේ පුතාලා දෙන්න මාලක කිරුළු දෙන්නව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ගොඩාක් ආදරෙන් තැන්ක් යූ කතා කරාට. ඉතින් ඔයාටත් පුළුවන් විදිහට කෝල් එකක් දෙන්න 0112510510 මගේ හොට්ලයින් එකට. හිරු ඇවිල්ලා ඉන්නවා. හිරුවත් ආදරෙන් එකතු කරගෙන අපේ වසීම් වෙනුවෙන් දෙන්නයි හදන්නේ වසීම්ගේ සින්දුව. රයිට් සද්දට taking it higher right දැන් වෙලාව හබ සහතරයි විනාඩි 19 යාය. We're knocking you on the track. Let's get it.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි
0: වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එව මෙහෙව.
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කැෆේ with Nimesha. The welcome show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපයෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
1: මට හිතුණා.
5: දෙපැත්තම කෝපේ ආයෙත්යි ආයෙත් දන්නේ මැද පෙරදිග පැත්ත. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගවන්නේ.
1: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ.
5: මුද්දොම යුද්ධයක් මේක නේ.
1: නේ වන්දන්නේ.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
9: The welcome show.

0: ව්‍යවසායික
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑවලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි

එහොම වෙයි එම යනකොට. රයිට්! එක් මේ නෑනෑනෑ හින්දි සිින්දුවක් අහන්න යන්නේ සිින්දුවේ රසය නැති කරන්න එපා කලින් කියවලා. ඕකේ රයිට්! මංගෙනවා ටික්ටොක් ලයිව් එක පැත්තට. සේර නුවර අපේ වසීම් ගියා, ආවා වසීම්, ආවා වසීම් ගියා. රයිට්! ඕකේ සප්නවත් එකතු කරගත්තා, සුදු ඉන්නවා, මට කියනවා මෙයාගේ සමයන් කියලා. මං යනවා කතරගමට, චමින්ද අවිල්ලා ඉන්නවා. එස් එල් චමින්ද, තැන්ක් යූ සෝ මච් අයියන්ඩී, ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. එත් එක්කම මදුරිකා වීරක් වැඩි චුඩි, ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ප්‍රභාත් කොරණෑගලින්, ප්‍රභාත් කොරණෑගලින්. ඕකේ හර්ෂ කුමාර ඔයාවත් මතක් කරනවා. ඒ වගේම බද්‍රිකාව නාරම්බලින්, බද්‍රිකාව බද්‍රිකා ගියා. මේනක සඳරුවන් ඉන්නවා මොන රාගල ඉඳලා, ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හර්ෂ කුමාර ඉන්නවා. ඒත් එක්කම තව කවුදර මේ අර ලස්සන පිළිවෙලම කිටි චිකා බොයි, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. චිකා බොයි හලෝ, ඉන්නවා ඉන්නවා. රයිට්! ඕකේ මම එනවා වට්සප් එක පැත්තට. වට්සප් එකට මෙසේජ් ගොඩක් ඇවිල්ලා තිනවා සිංදුවට එකතු කරගන්න කියලා. රයිට්! ඕකේ පූර්ණිමා ආදරේ, ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම විශ්මිත මැසේජ් එකක් දාලා තිනවා කොට්ටාවින්දල ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා. හරියන්නේ යම් මේ දෙන්නම් අප්පා දෙන්නම් දෙන්නම්. සංජු ඇවිල්ලා ඉන්නවා කුවේට් වලින්, ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. ඒත් එක්කම මම යන හදන්නේ හොරණ පැත්තට. හොරණ ඉන්නවා පූර්ණා ලියනගේ ලස්සන සින්දුවක් අහන්න ආශි අපිවත් එකතු කරගන්න කියලා. රයිට්! ඕකේ ඒත් එක්කම ලක්ෂ්මන් ඉන්නවා මඩපාතින් සුපුරුදු විදිහට, යාගේ අලු සෙට් එකත් එක්කම. මේ කටි ඔක්කොමත් එක්ක ඔයාලට මතක් කරන්නේ 0818893893 WhatsApp number එක දෙනවා. ඒකට message කරන්න පුළුවන්. යන්නත් නම් Supreme Radio TikTok fan page එක පැත්තට ගියා. TikTok live එකට set වෙනවා. Right. Hindi sinduak. 4:48.

पर घुंघरू जो बजता है आशिक तड़पता है छा जाता है एक नशा।

0: සුබ සන්ධ්‍යාවක්. දැන් වෙලාව සවස 5යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: tempo down.
1: Hatter, hatter.
2: Down, down. පහයි එකයි වෙලාව. හවස පහයි විනෝදි කාපි දෙවෙනි පැයට ආවා. මේ අහන්නක චුට්ට අහන්නකෝ මේ බඩුවක් කියන්න හදන්නේ. මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට ආටි කිව්වා නේද? ඔයාට වෛර කරන. නමුත් සෑම විටම ඔබ අසල රැඳී සිටීමට උත්සාහ කරන පිරිස ගැන කල්පනාකාරී වන්න කියලා. එහෙම කිව්ව ගමන් අල්ලපු මනුස්සයා දිහා බලන්න එපානේ. එහා පැත්තේ ඉන්න මනුස්සයා දිහා බලන්න එපා එහෙම. අර එහෙම හරි නෑනේ. ඔයා දන්නවද? ඇයි වගාව එහෙම ඒගොල්ලෝ ඉන්නේ කියලා? ඒගොල්ලෝ ඔයාට ආදරය කරන්නේ නැහැ. ඔයා ලබන ජයග්‍රහණ ඒගොල්ලන්ට අවංකව අපුඩි ගහන්න බෑ. එයාලට වාගේ ගමනට ශක්තියක් වෙන්නත් බෑ. ඒ වුණාට ඒගොල්ලෝ ඔයාව අතහැරලා යන්නෙත් නැහැ. ඒකට හේතුව එයාලා රහසින් ඊර්ෂ්‍යා කරන ඔයාට. ඒක තමයි ඔයා දැන් ඔයාට තියෙන එකම වටිනාකමම සමීපව ඉඳලා අනවශ්‍ය විදිහට ඔයාට මේ ඔයාව නිකන් ඉමෝෂනල් හැරස් කරනවා මේ වගේ කට්ටිය. කවුද? ආ නෑ යා නෙමෙයි හපෙත් කියලා මේ විසුද? එහෙම හිතන්නවත් එපානේ. රයිට් අහන්නකෝ. මේ එහෙම ඇත්තටම ඇයි ළඟ ඉන්නේ මිනිස්සු අපිත් එක්ක? දැන් මේ වගේ අය අනන්තවත් අපිට සමාජයේ දකින්න ලැබෙනවනේ. වීලුවට නෙමෙයි මම මේ ඇත්තට කියන්නේ. ඒගොල්ලෝ අපි ගාවට වෙලා ඉන්නේ අපි කරන දේවල් දැනගන්න. එහෙම නැත්නම් අපිට කොයි වෙලාවෙද අපි වැටෙන්නේ? අර අපේ භාෂාවෙන් කිව්වොත් ඒ භාෂාව ඕනෑ භාෂාවට ගැලපෙන්නේ. අපිට කොහෙද සෙට් වෙන්නේ කියන එක බලාගෙන ඉන්නේ. ඒක නා හරි යන්න වැඩේ හරි රයිට් ඕකේ කිරිබත්තු යමු කියලා අර සමරන්නේ. අන්නේ බව දැනගන්න තමයි ළඟට වෙලා ඉන්නේ. හරිද? සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. ඔයාට ඔයා ලබන සාර්ථකත්වය ඒකළු බලන් ඉන්නේ ඔයාට ඕක වැඩි දවසක් උඩ පැන්නට වැඩි කල් නෑ. ඔහොම එහෙම වෙන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ ඒගොල්ලෝ වාගේ ප්‍රශ්නත් අහනවනේ සමහරලාට. ඒ ඉගෙන ගන්න නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔයාත් එක්ක යාව සංසන්දනය කරන්න. ඔයා කොහොමද අනේ ඔහොම කරේ? ඔයා කොහොමද පානියක් ගත්තේ? ඇත්තද? හැම්බෙසාව? ඒ වගේ වා. හරිද? එතකොට ඔයාගේ මූණට hina වෙනවා. නැත්තන උපරිම අපහස දෙනවා. ආය නෑ ඉතින් පුතේ ළඟම ඉඳගෙන අර ළඟම ඉන්න කෙනාවනි විශ්වාස කරන්න මෙපා කියලා කියන්නේ. ඒ නිසා ඉතින් මේ සැබෑ මිතුරන් පැය 24 පුරාම ඔබ අසල සිටිය යුතු වන්නේ නැත කියන එක මතක තබා ගන්න. ඔවුන් දුරක සිටියත් ඔබේ ජයග්‍රහණය සමරනු ඇත. හරියට මගේ TikTok live එකේ ඉන්න මගේ යාළුවෝ සෙට් එක වගේ. ඇත්තටම මේ ගොඩක් කට්ටිය මාව දැකලත් නැහැ සජීවීව. හැබැයි හරීම හිතවත්. ඉතින් එහෙම ඒකයි කියන්නේ ළඟම ඉන්න මිතුරාට පොඩ්ඩක් අවධානය වැඩිපුර දෙන්න. මොකද දුර ඉන්න හතුරාට වඩා ළඟම ඉන්න මිතුරා භයානක විය හැකියි. එහෙම කිව්වා කියලා ළඟ ඉන්න මනුස්සයා දිහා බලන්න එපා අනවශ්‍ය විදිහට. හරිද? ඔයා දන්නවද ව්‍යාජ මිතුරන් ඔයා ගාව රැඳිලා ඉන්නේ ඔයාගේ වැටෙන විදිහ, ඔයා වැටෙන විදිහ, එතකොට ඔයා කොච්චර අසාර්ථක වෙනවද කියලා බලන්න මිස කමංක උදව් කරන්න නෙමෙයි. හොඳේ වැරදි මිනිස්සු එක්ක ඉන්නවට වඩා තනියෙන් ඉන්න එක දහස් වාරයක් හොඳයි කියලා මට නම් හිතෙනවා. ඔයාටත් හිතෙයි පාඩමක් ඉගෙන ගත්තට පස්සේ. එනිසා වගේ වටිනා කාලය සහ මානසික ශක්තිය මේ වගේ විස තියෙන මිනිස්සුත් එක්ක නාස්ති වෙන්න දෙන්න එපා. ඒගොල්ලන්ට ඇත්තටම වාගේ ජීවිතය ඉවත් කරගන්න උත්සාහ කරන්නේ වගේ කට්ටිය. වාගේ මානසික සෞඛ්‍ය හිතේ සාමය තමයි ජීවිතයට වැදගත්ම දේ. මිනිස්සුනේ මේ වැදගත් වෙන්නේ. හොඳට මතක තියාගන්න. අවසන් පහේ විනාඩි

0: ලංකාවේ තියෙන එකම ෆුඩ් ග්‍රේඩඩ් කොස්මැටික් නිෂ්පාදන පෙළ. දැන් ඔබට නිර්මලචරව වෙතින් අපේ සංස්කෘතියේ පරම්පරාවෙන් පැවතෙන ගුණාත්මක ආහාරමය අමුද්‍රව්‍ය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් නවීන තාක්ෂණික වැඩදියුණු කිරීම් වලට ලක්කර ඉතාමත් සුරක්ෂිත ලෙස නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන නෙළුම්බර චුරා වෙතින්.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දුව පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
6: අනුග්‍රහය
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

රයිශලාව හවස පහයි වෙනවාට විසිය එකයි අපි යනවා ටික්ටොක් ලයිව් එක පැත්තට කට්ටිය එකතු කරගන්න ඕනි. ඕකේ. ඇයි ඔබේ මූණ රතු වෙලා කියලා සම්පමගෙන් අහනවා. ඒකට හේතුව නම් මම දන්නේ නැහැ. මම නම් ලේසි එකට බ්ලෂ් වෙන කෙනෙක් නෙවෙයි. රයින් මුලින්ම මට කෝල් කරානේ අපේ ජයමාල් මොරටුවේ. ජයමාල් ජයමාල් සමග පුත්‍රයෝ සෙට් එක එකතු කරගන්නයි හදන්නේ. ජයමාල් මොරටුවේ ඉන්නවා, ඒ වගේම දනුෂ්ක ඉන්නවා, ශ්‍රීමාල් ඉන්නවා, රංග ඉන්නවා, පැංකිත් ඉන්නවා. පැංකිවත් එකතු කරගන්න මම මේක හරියට කිව්වත් දන්නේ නැහැ ජයමාල් සමා වෙන්න නම් වැරදුනොත් එහෙම හරිද? ඒ වගේම කවීන් මන්දෝද ඇවිල්ලා ඉන්නේ. ආදරෙන් මතක් කරන්න ඕනි මල්ලි කුමාර් ඉන්නවා කුවේට් වලින්. හැබැයි ආගේ ගම කරාගල. ඕකේ. Habibi come to Dubai කියලා මට කිව්වා. මම කියනවා Habibi come to Sri Lanka. ඕකේ. ඊට පස්සේ ආශෙන් පුරවවත් මතක් කරනවා සම්පම් මං කිව්වා මදුරන් ගෝයාව සංජු ඉන්නවා කුවේට් වලින්, මදු ඉන්නවා ත්‍රිංකු වලින්. හා හා හා මල්ටි පෙන්නේ ගගලන්නේ හඳ නගා මදු. තිසිත ඇවිල්ලා ඉන්නවා මැලේෂියා වලින් යා ලොකු සීන් මල්ලි. රයිට් ආවත් එකතු කරගන්නවා. බාසිත ඔයාව මතක් කරනවා මැක්ස් රසික. සුභාෂන් ඔයාව කෙවින්. යෝ අම්මෝ ට්‍රැෆික් කියන විනු අම්මෝ එහෙමද? රයිට් නෙළුම් ලසන්දිය වෙලා ඉන්නවා සයිප්‍රස් වලින් සරප්‍රයිස්. නෝ නෝ නෝ නෝ සයිප්‍රස් වලින් ඇවිල්ලා ඉන්නවා සරප්‍රයිස් වලින්. රයිට් ඔයාව ගොඩක් ආදරෙන් නෙළුම් ලසන්දිය එකතු කරගන්නවා. ඉමාෂා අනුහස්සිතුම් ඔබ සිටීද? ඔබ සිටීද? ඔබ සිටී නේද? රයිට් කවහරි මිස්සුනා නම් මට සමා වෙන්න අපේ හංසනත් ඉන්නවා. හංසනවත් මතක් කරන්න ඕනේ. තුවාන් සබර් ඔන්න චාමර අයියගේ සිංදුවක් කරන්න හැමෝම කැමති. මං හිතුවා චාමර විජේ තිලකද කියලා. ඒ කියන්නේ අපි මොනි ෂෝ එකන චාමරගේ නෙමෙයි, අපි වීරසිංහගේ සිංදුවක් අහන්නයි හදන්නේ. චාමර වීරසිංහ හවස 5 වෙනාඩි 23.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සුවබර අඟහරුවාදා.
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා.
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑය තුන.
8: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවලට ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
9: ඔව් මට හිතුණා.
8: දෙපැත්තෙම කෝපේ ආයතියයි දන්නේ මැද පෙරදිග පැත්තෙ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
9: මුන්දෝම්ම සම්බන්ධයක් තියෙන්නේ.
8: මුන්දෝම්ම ඉන්නේ මේක නේ.
9: නේ වන්දන්.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

යසට තියෙයි. හරි වෙලාව හවස පහයි විනාඩි 39යි. හිතපතුරි අපි යනවා TikTok live එක පැත්තට. කට්ටිය එකතු කරගන්න බලාගෙන ඉන්නවා. ඩ්‍රැගන් අහනවා හින්දි සින්දුවක් නැද්ද කියලා. හින්දි සින්දු හැව් හැව් හින්දි සින්දු next have. Right, okay. හෙකොරිසෝට ආවත් මතක් කරනවා නිමී. සුදු ඔයාවත් මතක් කරන්න ඕනේ. කෞෂියා කෞෂියා කෞෂියා. අශිනි අශිනි අහනවා සුදාකෝ කියලා. සුදා ඉන්න තැනවත් හොයාගන්න බෑ සුදා දැන්. වර්ෂා හයි. ඔයාවත් එකතු කරගන්න සම්පගෙන පංජාබ් දෙන්නලු. පංජාබ් දෙන්න ඉතින් පංජාබ් යන්න වෙනවා ඔයාට. කෙවින් මන්දෝද සමා වෙන්න. කවින් මන්දෝද එහාහි මක් මැසේජ් එකක් දැම්ම බලන්න. රයිට් වට්ස්ඇප් එකේ මැසේජ් දාලා තියෙනවා මම බලන්නම් පොඩ්ඩක් ඉන්න මෙන්න බලනවා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අනේ හරි. කවින් මන්දෝද thank you so much මල්ලි බබා ආදරෙන් එකතු කරගන්නවා. හරිද? ගමත් පොඩ්ඩක් කියන්න ඕනි කොහෙද ඉන්නේ කියලා. හරි ඉතින් තව චූටි වෙලාවයි අපිට ඉන්න තියෙන්නේ. ඉතින් එක්කෝ මේ ලංකාවේ ස්වභාවිකවම පිරිසිදුම ජලයේ තියෙන ස්ථාන ගැන ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති. හැබැයි දැන් මම අද කියන්නේ ඒක හෙට කියන්නේ. හෙට හමු ඒ කතාව. අපි හමු දැන් සින්දුව අහන්න. මොකද කියන්නේ? හා. හයිලා. වෙලාව හවස 5:00 වෙනකොට 4:00.

0: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
1: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
0: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

එමනම් හවස පහ විනාඩි පණහයි හදට ටෙම්පටාව නිවරයි යන්නයි හදන්න ටික්ටොක් ලයිව් එක ඊට පොයාටත් මාවාහගනට පොයාටත් බොහොම ස්තුතියි. ගිහල එන්නම් හෙට හවස හතරට හම්බවෙමු. සුභරාත්‍රියක් කියන තමයි ඉතින් තියෙන්නේ නේද? හෙට හවස හතරට හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න ඕනේ. එනම් අපි ගියා.

0: සුබසන්දාවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta
8: The welcome show.
10: Anugrahaya.
11: සුබ දවසක්.
10: අලුත් වෙලා,
11: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය 89.1
12: 89.3 Supreme Radio.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
2: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට සඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුවෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න. ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහට බලාගන්න
2: The Welcome Show
3: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන
4: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්වල ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා
5: මට හිතුණා
4: දෙපැත්තම කෝපේ ආයෙත් යයි දන්නේ මැද පෙරදිග පැත්තේ මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ
5: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ
4: මැදම යුක්තියක් මේක නේ
5: නේ වන්දන්
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show
0: නවයයි එක 89යි 3 සුප්‍රීම් රේඩියෝ
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු පාදක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

0: සුබ දවසක්.
1: ජාතික ලොතරැයි මණ්ඩලය.

0: විඳින්න බලාගෙන ඉන්න ජීවිතවලට විඳවන්නේ නැතුව ආදරය කරන්න කියලා දෙන ඩ්‍රීම් නයිට්. අදත් සුපුරුදු පරිදි මේ විදිහට ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් හැම සතිය දවසකම මේ වෙන් කරන වෙලාව ආදරය ගැන ආදරෙන් කතා කරන්න. ඔයාට, මට, මනීෂට අපි තුන්දෙනාටම තියෙන හොඳම වෙලාව. ඉතින් එන්න මේ පැත්තට. අදත් ආදරය ගැන ආදරෙන් කතා කරන්න.
1: සමහර වෙලාවල් වලට අසිත එක හදවතකට කියාගන්න දේවල් ගොඩාක් තිබ්බත් අහගෙන ඉන්න මේ දේවල් කියන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඩ්‍රීම් නයිට් කියලා කියන්නේ ඔයාගේ හිතේ ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් තියෙන ආදරේ ඔයාට කියන්න පුළුවන් හොඳම තැන. ඉතින් අදත් අපි ආදරය ගැන ආදරෙන් කතා කරමු. හස්ත කිව වගේම විඳවන්නේ නැතුව ජීවිතේ විඳින විදිහ ගැන, ආදරේ විඳින විදිහ ගැන අපි කතා කරමු. එහෙමනම් දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
7: ආ මට හිතුණා.
6: දෙපැත්තම කෝපේ ආයෙත් යයි දන්නේ මැද පෙරදිග පැත්තේ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
7: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ.
6: මම යුද්ධයක් මේකනේ.
7: නේ වන්දන්.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
8: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: එක දවසක් වගේම හැම දවසක්ම සුභ වෙනවනම් කොයිතරම්නම් දෙයක්ද නේද මනිෂා? ඉතින් ඔයාගේ හැම දවසක්ම සුභ කරගන්නවට හැකියාවක් තියෙනවා සුභ දවසක් ලොතරැයි අරගත්තොත් එහෙම. මොකද මේ සුභ දවසක් ලොතරැයි කියලා කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයි තමයි මේ සුභ දවසක් ලොතරැයි. ඔන්න අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා දැන් මේ ලොතරැයි නුවාට අරගත්තොත් එහෙම වාගේ හීන හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. ඔබේ දවසේ ආරම්භය සුභ කරවන සිහින දිනවන සුභ දවසක් ලොතරැයි නවතම ත්‍යාග රටාව ගැන මතක් කරන්නම ඕනේ. සුභ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යදුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වර්ධින්න හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක් සුභ ලග්නයේ සමග අංක 2ට රුපියල් 2,500ක් අංක 2ට රුපියල් 1,000ක් ඔයාට දිනන්න හැකියාවක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා.
2: ඔව් හසිත, දැන් ඔය ඔයා කියපු මුදල් තෑගි වලට අමතරව හොන්න සුභ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන තෑග අංකය පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්නත් හොන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුභ දවසක් ලොතරැයි මිලදී ගන්න එක විතරයි. මේ ලොතරැයි මිලදී ගත්තොත් අපි කිව්වා වගේම හැම දවසක්ම ඔයාට අනිවාර්යයෙන්ම සුභ කරගන්න පුළුවන්. දවස සුභයි සිහින දිනයි සුභ දවසක් ලොතරැයි අනිවාර්යයෙන්ම මිලදී ගන්න මතක තියාගන්න.
3: Dream Night Supreme Radio.

0: හසිතා, අපේ හිත කියන්නේ හරි පුදුම දෙයක්නේ. නිකන් කල්පනා කරන බලන්න, අපි විසින් අපේ හිත කී පාරක් නම් රිද්ද ගන්න ඇතිද? හිතා ගන්නවත් බෑ නේද? අනන්ත අප්‍රමාණ වාරයක් අපි අපේ හිත අපි විසින්ම රිද්ද ගන්න ඇති. ඒ වගේම අපි තව කෙනෙක්ගේ හිතත් හිතන් නැති වුණාට ජීවිතේ කොතනක හරි රිද්දවල ඇති. දන්නවද හසිත, මේ හිත එක්ක ගනුදෙනු කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. හිත එක්ක ගනුදෙනු කරන්න ඕනේ හරිම පරිස්සමෙන්. මේ විදිහට ගනුදෙනු කරනකොට අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා හසිත. අපි මතක තියාගන්න ඕන දේ තමයි, අපේ හිත රිදෙන දෙයක් අපිට වුණා නම් ඒ රිදුන දේ වෙන කාටවත් නොකරන්න අපි මතක තියාගන්න ඕනේ. එහෙම වුණොත් මේ ජීවිතේ හිත එක්ක ගනුදෙනු කරන මේ ගමන අපිට හරි ලස්සනට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙනවා. ඔයා මොකද හිතන්නේ මේ කියමන ගැන?
1: වෛරෙන් වෛරය නොසන්සිදේ කියලා කතාවකුත් තියෙනවනේ මනිෂා. කවදාම හරි දවසක අපිට දුක් ඒ වගේම වේදනාවක් අත්වනොත් කාටවත් පලියක් විදිහට නැවත ඒ දේ දෙන්න යන්න එපා. ඊට වඩා කරන්න පුළුවන් හොඳ පලි ගැනීමක් තියෙනවා. මං ඒක කියන්නද මනිෂා?
0: අනිවාර්යෙන්ම.
1: ඒ තමයි සාර්ථකත්වය. අපේ ජීවිතයේ තියෙන සාර්ථකත්වය. අපි වේදනාව, දුක මේ දේවල් හරියට කල්පනාකරණය කරගෙන දිනන්න ඕනේ. එදාටත් වඩා දැන් අපි හොඳින් කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ ලබන්න පුළුවන් හොඳම ජයග්‍රහණය.

0: 89.1 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේකලා ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: අහසෙන් දිලේ පොළොවේ බලේ කොතන ඇහි
6: Supreme Radio. මේක සුපිරියක්.

0: අපි හැමෝටම තියෙනවා හඳහනක්. ඉතින් මේ හඳහනේ තියෙන දේවල් අපිට වෙනස් කරගන්න බෑ කියලා ගොඩාක් අය ප්‍රශ්න ගෙන්න ඉන්නේ. ඉතින් එහෙම නෙමෙයි, අපිට හඳහන වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා.
1: හා
0: රුපියල් 40කට ඔයාගේ හඳහන වෙනස් කරගන්න ක්‍රමයක් තමයි මේ දැන් කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ජීවිතේ ඔබේ සරු කරගන්න, සිහින ජීවිතේ ලං කරගන්න, අතමිට ඔබේ සරු කරගන්න, නියත ධනයෝග හඳහන දැන්ම මිලදී ගන්න කියන දේ ඔයාට මතක් කරන්න ඕනේ. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දිනක් සහ දස ලක්ෂපතියන් 81 දිනක් බිහි කරලා තියෙනවා හඳහන ලොතරැය තුලින් මනීෂා. ඒ හතරවන පස්සන සුපිරි ත්‍යාගලාභියා හොන්න මේ කියන දෙන්නම බිහි කරන්න හැකියාවක් ලැබුණේ බක් මාසයේ. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ තමයි මේ හැකියාව ලැබුණේ ජාතික ලොතරැයි මණ්ඩලයට.
1: ඒ කියන්නේ ගිය මාසේ.
0: රුපියල් 139කට වඩා වැඩි හතරවන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10 වනදා දිනුම් අදින ලද NLB හඳහන 1469 වන දිනුම් වාරයෙන් හඟුරංගෙත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරි මහතාගේ සහ රුපියල් 133කට වඩා පස්වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාස 24 වන දින දිනුම් අදින 1478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් අතරින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාවක් ලැබුණා.
1: ඉතින් ඒ වගේම මුළු දිවයිනෙන්ම නන් දෙසට මුදා තෑගේ රැසක් ලබා දෙමින් රණවිරුවේ විතරක් නෙවෙයි සමාජ සේවා ක්‍රීඩා ක්ෂේත්‍රයට නන් අයුරින් දායකත්වය ලබා දෙන්නත් හඳහන ලොතරැයි අමතක කරන්නේ. හසිත ඉතින් ඔයාට අනගේ අවස්ථාවක් උදා කරලා දෙන්න හොන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි විශේෂයෙන්ම සූදානම් වෙන්නව. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔයාට කරන්න තියෙන්නේ NLB හඳහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න එක විතරමයි. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන Dream Night Supreme Radio.

අසුනවය දශමකෙන් අසුනවය දශමතුනෙන් ඔයම ආගෙනඉන්නේ ආදරය ගැන ආදරයෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. කාලයෙක්මනින් ගත වෙනවා. ඔයාට තියෙන අවස්ථාව මේ පැත්තට එන්න. අපි බලාගෙනන්නවා ඔයා මේ පැත්තට එනක. විදුව 1112 510 510 අපි හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාගේ ආදරේ ඔයාට අකුරු කරන්න හිතෙනවනම්, සාමාන්‍යයෙන් අපි හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් කරන් කතා කරන්න කම්මැලි වගේ කියලා හිතෙනවනම්, අපි ඔයාට අවස්ථාවක් ලබා දීලා තියෙනවා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඔයාගේ ආදරේ අකුරු කරලා අපිට එවන්න 0718 893 893. අපි බලාගෙන ඉන්නවා මුළු ලෝකෙටම ඇහෙන්න ඔයාගේ ආදරේ ගැන ආදරෙන් කතා කරන්න. ආරාධනා කරනවා එන්න කියලා මේ පැත්තට. අලුත් හෝරාවකින් තමයි අපි මේ විදිහට ආයෙත් හමු වෙන්නේ යන්නේ. දිගට මේක තුලා ඉන්න රාත්‍රී 10 වෙනකන් ඉන්නවා අපිවත් එක්ක. මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩෙන් ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දියම දානවනම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: විග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.1 එකෙන් 89.3 ඔය මේ ආදරෙන් අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. ආයෙත් ආදරය ගැන කතා කරන්න. එහෙමත් නැත්නම් මතක ගොන්න චුට්ටක් අවසන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හසිත, අපි අහන මේ සින්දු වගේම කවිවලිනුත් අපේ මතක අවසන්න පුළුවන් කිව්වොත් ඔය ඒක විශ්වාස කරනවද?
1: මං විශ්වාස කරනවා මනීෂා. අපි කොයිතරම්නම් ඒ වගේ ආදරණීය කවි කියවනවද? ඒ වගේ ආදරණීය කවි අහනවද නේද?
0: අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ පෞද්ගලිකව මං ආස කරන කියන්න ඕනිමයි කියලා හිතන් හිටපු කවියක් මට හිතුණ හසිත අත කියන්න ඕන කියලා. මෙන්න මේ විදිහටයි පටන් ගන්නෙ. ඇත්තටම හිත ආස නුඹ ගාව නිවෙන්න, බැරි මනං ලය පලන් එකපාර මැරෙන්න, දන්නේ නෑ ආදරේ රඟපාල කරන්න, මැනික ඇයි නුඹට බැරි මං ගැනත් හිතන්න. අපේ ජීවිත කතා ඇතුලේ මේ ප්‍රශ්නේ, අපි අනන්ත අප්‍රමාණ ආදරය ඇතුලේ අහලා තියෙනවා සිතා.
1: විටින් විට අපිට

වගේ ලස්සන කවි හමුවෙනවා මනීෂා. ඒ කවිවල තියෙන්නේ නිකන්ම නිකන් වචන විතරක් නෙවෙයි. වචන අතර සැඟවුණු හැඟීම් රාශියක් සියුම් ලෙස විපරම් කළොත් අපිට දැනගන්න ලැබෙනවා. අපිට ඒ හැඟීම් ගැන දැනෙනවා. මැනික ඇයි නුඹට බැරි මං ගැනත් හිතන්න. මේ වගේ ආදරේ ඒ වගේම අවධානය ඉල්ලලා සුසුම් හෙලන අය කොයිතරම්නම් මේ ලෝකෙ ජීවත් වෙනවද? කොයිතරම්නම් මේ මොහොතෙත් අපිත් එක්ක මේ විදිහට එකතු වෙනව ඇද්ද? ඉතින් එන්න මේ කතා කරන්නේ ඔයාට. මේ රාත්‍රිය සුසුම් අතරින් කවි කරන්න ඔයාටත් අපිත් එක්ක එකතු වෙලා හැකියාවක් තියෙනවා. එන්න මේ පැත්තට.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙයා යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ.
3: ගම්මේ පන්සිරියාගේ හැටකාරිය.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Ashi.
6: The welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ. ඉරානයේ කෝපයෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
8: මට හිතුණා.
1: දෙපැත්තෙම කෝපේ ආයෙත් යයි දන්නේ මැද පෙරදිග පැත්තෙ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
8: මුද්දොම්ම සම්බන්ධයක් තියෙන්නේ.
1: මුද්දොම යුද්ධයක් මේක නේ.
8: නේ වන්දන්නේ.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The welcome show.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 Supreme Radio
1: හසිත හීන ගොඩක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ හීන එකින් එක හැබෑ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ගැන ඔයාට කියනවද නැත්ද කියලා.
2: මම නම් ওই කාරණාව ගැන දන්නවා. දැන් අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ අපි අහගෙන ඉන්න අයට මේ කාරණාව ගැන කියන්න.
1: හරියටම හරි. ඉතින් ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදයේ අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම සමාජිකයා ගැන තමයි හසිත මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. මේ තමයි සුපර් දවසක් ලොතරැයි. ඉතින් උන අලුත් වෙලා පහසු වෙලා තැකි රටාවත වැඩි වෙලා තමයි දැන් තියෙන්නේ. ඔයාගේ දවසේ ආරම්භය සුප කරවන සුප සිහින දිනවන සුප දවසක් ලොතරැයියේ නවතම ත්‍යාගේ රටාව ගැන මම මුලින්ම මතක් කරන්නම්. සුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලෙන් රුපියල් ලක්ෂ 5ක් ඔයාට දිනා ගන්න උන දැන් අවස්ථාව තියෙන. ඒ විතරක් නෙවෙයි අංක 3ට රුපියල් 50,000ක මුදලක්, සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක්, ඒ විතරකුත් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක මුදලක් දිනා ගන්න උන දැන් සුප දවසක් ලොතරැයිය හරහා ඔයාට පුළුවන්කම ලැබිලා තියෙනවා.
2: ඉතින් මේ තෑගි රටාව ඇතුළුව මුදල් තෑගි රැසක් ඔයා හිමි කරගන්න ගමන් සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියක් මිලදී ගන්න එක. පොන්චි රුපියල් 40ක මුදලක් විතරයි වේදන් වෙන්නේ. ඉතින් මේ වාසනාව ඔයා ළඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය කියන දේත් මතක තියාගන්න.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio

0: දෙවෙනි හෝරාවේ අපි මේ විදිහට ඉන්නේ. කාලය ගත වෙනවා අපිට අල්ලන්න තිබුණා නම් කියලා හිතෙන තරමට. අපිට දැනෙන්නේ මේ කාලය ගත වෙද්දී ඇයි අපිට මේ කාලය නවත්තන්න බැරි කියලා. මොකද මේ කාලය හරිම වටිනවා. ආදරයට වෙන් කරන වෙලාව ඇත්තටම රන්හා සමානයි කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද මේ ලෝකේ වෙන් කරනවා නම් වෙන් කරන්න හොඳම කාලය තමයි ආදරය වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය. මොකද මිනිස්සුන්ගේ හදවත් තියෙන්නේ ආදරය කරන්න. කාලයත් එක්ක තමයි ආදරය කරන්නේ. ඉතින් අපිට අල්ලගන්න තිබ්බනම් ගොඩක් වටිනවා මේ රාත්‍රී කාලය.
1: අනිවාර්යයෙන්ම අල්ලගන්න තිබ්බනම් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා කාලය ගත වෙන එක නවත්තනවා හසිත. හැබැයි අපිට කරන්න බැරි එකම දෙයත් ඒක. මේ කාලය දුවන වේගෙට අපි දුවන්න ඕනේ. හැබැයි කාලය අතින් අල්ලලා අපිට නවත්තන්න බෑ. ඉතින් කාලය කොච්චර මේ විදිහට ගෙවිලා ගියත් ඒ ගෙවෙන කාලයේදී අපි ගැන කතා කරමු, ආදරය ගැන කතා කරමු. එහෙමනම් දිගට පහගෙන ඉන්න ඔයාගේ ආදරෙත් ඔයාට මේ පැත්තට කියන්න අවස්ථාව තියෙනවා. ගන්න පුළුවන් කෝල් එකක් 0112 510 510. දිගට මහගෙන ඉන්න ඔයා මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තැගි වැඩි වෙලා
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා අහසෙන් දිලේ පොළොවෙන් පලේ කොතන ඇහේ
8: Supreme Radio, make a superior.

0: හසිත පුඩි ප්‍රශ්නයක් අහන්නද?
1: හැමදාම වගේ සුපුරුදු ප්‍රශ්නය අහන්න බලන්න.
0: ආතර හසුන් පත් හෝමාරු කරගෙන තියෙනවද?
1: මම මේ ප්‍රශ්නේ කොයි වෙලාවක හරි ඔයගෙන් අහන්නම් කියලා හිටියේ. අපි කියමුකෝ හෝමාරු කරගෙන තියෙනවා කියලා.
0: අපි ආදරය කරන කාලෙදි හසිත පුංචි පුංචි පෙම් හසුන් හෝමාරු කරගන්නවනේ. ඒක ඇත්තටම මේ දැන් කාලේ අඩුණාට අතීතේ කියන්නේ අපේ වැඩිහිටියන්ගේ පරම්පරාවේ හරි ලස්සන මතක මේවා. ඉතින් අන්න ඒ විදිහට ලියපු පුංචි පෙම් හසුනක් මට හිතුණ අත ඩ්‍රීම් නයිට් තුලින් කියන්න ඕන කියලා. මෙන්න මේ විදිහට තමයි මේ පෙම් හසුන ලියන්නේ. පෙම්වතියක් විසින් තමයි හසිත මේ පෙම් හසුන පෙම්වතාට ලියන්නේ. ආදරණීය පෙම්වත, යම් දිනක ඔබට මා අමතක වුවහොත් එය මතක් කරදීමට මා වෙහෙස නොවන බව ලියා තබමේ. ජීවිතයේ ලස්සන පරිච්ඡේදයන් දෙපාරක් තිරගත නොවන්නාසේ මාද නැවත ඔබට හමු නොවනු ඇත. මහට කිසි දින ඔබ අමතක නොවනු ඇත. එහෙත් පෙම්වත, නැවත කිසිදු දිනක පිටතට නොපෙන්නන්නට හතවත තුල මම දොරගුළු දමාගමි. මෙන්න මේ විදිහට තමයි හසිත මේ පෙම් හසුන ලියවිලා තියෙන්නේ. තමන්ගේ පෙම්වතාට පෙම්වතිය මේ විදිහට තමයි මේ පෙම් හසුන දීලා තියෙන්නේ. ඔයාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ?
1: ආදරේදී කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් නේද? හරි, මම මේ ප්‍රශ්නේ වගෙන් අහන්නම්කෝ. ඔයා කවදා හරි පෙම් හසුනක් ලියලා තියෙනවද?
0: ඔව්, අනිවාර්යෙන්ම.
1: අපි මේ පෙම් හසුනේ හැම මතක කතාවකම හැඟීමක් තියෙනවා. ඒ හැඟීම් එකතු කරලා තමයි අපි මේ පෙම් හසුන ලියන්නේ. අද කාලේ නම් පෙම් හසුන් වලට ඉඩක් නොමැති තරම්නේ. මං හරි ආසයි මනිෂා, ඉස්සර හිටපු මිනිස්සුන්ගේ පෙම් හසුනක් දෙකක් කියවන්න. ඒ තුළ තිබෙන සාහිත්‍යමය රසාත්මක භාවය දිහා බලන්න. නැවත කිසි දිනක විවර කළ නොහැකි දොරගුළු දාපු හදවත් කොයි තරම්නම් මේ හසුන් තුළ අතරමං වෙලා ඇතිද කියලා බලන්න. ඉතින් අපිට හමුවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අවුරුදු 20කට 30කට උඩදී තිබුණ ඒ වගේ පෙම් හසුනක් නේද?
0: අනිවාර්යෙන්ම.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික තෝදන පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: 89.1 89.3 Supreme Radio.

0: Dream Radio. Dream Night. Night.
1: Anugrahaya.
2: සුබ දවසක්. අලුත් වෙලා, පහසු වෙලා,
3: තැගි වැඩි වෙලා, දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතක ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹේ බලේ කොතන ඇහේ

0: ඩ්‍රම් නයිට් තුන්නනි හෝරාවට අපි මේ විදේ රැවිත්තින්නේ. තවත් හෝරාවක්ම තියෙනවා. දුක්වෙන්න එපා, අපිට කතාබහ කරන්න ලස්සන ගීත ගොඩකුත් තියෙනවා. තව ඒ ගීත අතර ආදරේ නාමයෙන් අපිට තනිවෙන්නත් වෙලාව තියෙනවා. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ වෙන් කරන හෝරා තුන ඔයා වෙනුවෙන්ම වෙන් කරන, ඔයාට ඔයාගේ ආදරේ වෙනුවෙන් වෙන් කරන ගොඩාක් සුන්දර හෝරා තුනක්. මේ රාත්‍රිය හරිම ආදරණීයයි. 89.1 89.3 මේ අහගෙන ඉන්න සුපිරි රේඩියෝ ඩ්‍රීම් නයිට් තුළින් තමන්ගේ ආදරේ තව තවත් වැඩි කර ගන්න උත්සාහ කරන්න. අපි ලෑස්ති ඔයාගේ තනිය නැති කරන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න.
1: ඉතින් අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 512 510 කතා කරන්න. හිතෙන්නේ නැත්තම් වචන ගලප ගන්න අමාරු නම් වචන එකතු කරලා ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0718 89.3 89.3. දෙකටම අහගෙන ඉන්න ඔයා මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගොල්ලන්ගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි, අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: හසිත ඔයා දන්නවද මේ ලෝකේ මිනිස්සු වැටිපුර වැටි වෙලා අරගෙන හැමදාමත් වගේ කල්පනා කරන ප්‍රශ්නයක් තියෙනවා කියලා.
1: කියන්න බලන්න. මට හිතාගන්න බෑ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඔයා කියන්න බලන්නක මොකක්ද ඒ කියලා.
0: ඒ තමයි හසිත මේ ප්‍රශ්න කවදානම් ඉවර වෙයිද කියන ප්‍රශ්නේ. අපි හැමෝම එක එක්කෙනාගේ පරාසයන් ඇතුළේ එක එක්කෙනාගේ ජීවිතයන් ඇතුළේ අපි හැමදාම තනි වෙලා හිතන ප්‍රශ්නය තමයි ඇත්තටම මේ ප්‍රශ්න කවදා කොතනකින් විසඳෙයිද කියන එක. නමුත් හසිත ප්‍රශ්නවල අවසානයක් නොදකින ලෝකයක අපිට මේ ප්‍රශ්නට හරිම උත්තරයක් හොයාගන්න හරි අමාරුයි. හැබැයි අපිට මේ ප්‍රශ්නට ලස්සන උත්තරයක් හදාගන්න පුළුවන්. ඒ තමයි මේ මොහොතේ ජීවත් වීම කියලා කියන්නේ. මේ මොහොතේ අපි ජීවත් වුණොත් ප්‍රශ්න කොච්චර තිබ්බත් ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා ප්‍රශ්නෙන් පිටතට ඇවිල්ලා මේ මොහොතේ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට ජීවත් වෙන කාලේ හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න නැතුව අපිට මේ ජීවිතේ ඉස්සරහට යන්න බෑ හසිත. මේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් අපිට ප්‍රශ්නත් එක්ක විතරමයි.
1: ප්‍රශ්න කියන්නේ දරා ගැනීමට. ප්‍රශ්න කියන්නේ තේරුම් ගැනීමට. ප්‍රශ්න කියන්නේ වෙලාවකට ඉගැන්වීමක්. ඉතින් ප්‍රශ්න නැත්තම් මිනිස්සෙගේ ජීවිතයකින් වැඩක් නෑ වගේ හැඟීමකුත් දැන් අපි තුළ තියෙනවා. ඉතින් ජීවිත කතාවල ප්‍රශ්න නැත්තේ නෑනේ. අපි ප්‍රශ්නත් එක්ක තමයි මේ ජීවිතයේ වැඩිපුර ප්‍රමාණයක් ගත කරන්නේ. ජීවත් වෙන එකම ප්‍රශ්නයක් කියලා ගොඩක් අය හිතනවා ඇති. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ප්‍රශ්නවලින් තොරයි නම් දැන් අර සමහර විට ජීවිතයක් නෑ වගේ කියලා මං කිව්වනේ. අපි කොයිතරම්නම් ප්‍රශ්න එක්ක ගැටෙනවද මනීෂා? උත්තර ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඔයා කිව්වා මේ මොහොතේ ජීවත් වෙන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ මොහොතේ ජීවත් වෙන්න. අපිට හිතන්න තියෙන දේවල් සීමිත වෙනවා මේ මොහොතේ ජීවත් වුණාම. ඒ නිසා ආයෙත් කියන්නේ ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: විත් ආශි.
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
1: The Welcome Show අහන්න.
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැය තුන.
5: කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ ඉරානයේ කෝපෙන් ඉන්නවලු මේ දවස්. ප්‍රතිචාරවල ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා කියලා.
1: ඔව් මට හිතුණා.
5: දෙපැත්තෙම කෝපේ ආයෙත් යයි දන්නේ මැද පෙරදිග පැත්තෙ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
1: මුන්දෝම්ම සම්බන්ධයක් තියෙන්නේ.
5: මම ඉන්නේ මේක නේ.
1: නේ වන්දන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.
6: 89.1 89.3 Supreme Radio.

0: සුඳුරු කතාබාක් උදාහරණයක් දෙනවනම් මේ තමයි ඩ්‍රීම් නයිට්. හතේ ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපි මේ ගත කරන හෝරා කිහිපය සතියේ දවස් 5ම ඔයා වෙනුවෙන් තිරින කරන්නේ. ඔයාගේ හදවතට ලඟ වෙන්න, ඔයාගේ හදවතට තනිකමක් දැනෙනවා නම් ඒ තනිකම නැති කරන්න, පාළුවක් දැනෙනවා නම් ඒ පාළුව නැති කරන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න ආදරෙන් අපි ඔයා ළඟට ලඟ වෙන්නේ. ඉතින් අපි මේ දරණ උත්සාහය ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන කරන්න ආදරය අතින්. ආදරය අතින් කරනවා වගේම ඔයාට පුළුවන් නම් ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන කරගන්න හැම අතකින්ම.
1: සමහර වෙලාවල් තියෙනවා හසිත, අපිට අපේ ජීවිතේ මොන අතකට අරගෙන යන්න ඕනද, අපි කොතනින් නවතින්න ඕනද, මොන වගේ ප්‍රශ්නවලට අපිට මූණ දෙන්න සිද්ධ වෙයිද කියලා කවුරුවත් දන්නේ නැතුව යන කාලයක් අපි හැමෝගේම ජීවිතවල තියෙනවා. ඉතින් සමහර විට මේ මොහොතේ ඔයා මේ විදිහේ කාලවකවානුවක් මං අර කිව්ව විදිහේ පරිච්ඡේදයක ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා වෙන්න පුළුවන්. අතාරින්න එපා, දිගටම ඔය විදිහටම ආදරෙන් ඉස්සරහට යන්න. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය දිනන්න, දිගටම අල්ලගෙන ඉන්න. අදට සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් නිමා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ගිහිල්ලා එන්නක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. හෙටත් රාත්‍රී 7ට අපි ආයෙමත් ආදරෙන් මුණ ගැහෙමු. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිත.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

Asunavia y Eka, Asunavia y Duna. Supreme Radio. Magiander.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

Asun Navi Eka Asun Navi Tuna Supreme Radio Magi Ada.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

Asun novia i eka, asun novia i tuna. Supreme Radio. Magi hande.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1
1: Supreme Radio
0: Magiyana Magirata

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ ආන මගේ රට

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ආසෙතිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ.

Asunavia y Eka, Asunavia y Duna. Supreme Radio. Magiana.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ ආද මගේ රට

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ